ජීවිතයට අතිවන බලපෑම් ගැහැට විවිධ පීඩා දුක්කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨාරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළුමහත් ලෝක ධාතුවටමත් යහපතක් සිතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ නැකත් දෝෂ භූමි දෝෂ ආදීකොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සිතක් සාන්තියක්ම වේවා.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නිරන්තරයෙන් හැකි සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා

ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන්විදුලි කලාවක් සඳහා අපි දැන් සියලු ලෝක සත්වයන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

ගැටලු ඉඳහිට නැගෙන තරමට විසඳුමත් සමගවීවා.

උතුම් මහා සංඝ රුවනි සරණයි. සදාකාලෙන් සදාකාලිට ඔබ

0: ඔබට එම සුභාසිංසන සුදුල F.M. ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසින්.
1: සුදුල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: F.M. 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදුල ගුවන් විදුලිය.
4: විදේශ ගත වී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂ අන්ධකාර වින දෝෂ අන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලිය.
1: නරසීහ ගාථා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.1 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: නමු බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ.
1: ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
2: සම්පතම තිසරණ සරණයි. ආයුබෝවන්. සුබ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමග. ඊයේ රාත්‍රී 10:00 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන් විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳසැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩ වදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුබ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදය සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන් විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
3: සුදිල ගුවන් විදුලිය
4: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
5: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
2: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මුල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
3: සුදිල ගුවන් විදුලිය
2: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි අපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදී ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදා ගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන්විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
3: සුදුල ගුවන්විදුලිය

0: සුදුල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි අපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත්කවි, ජයමංගල ගාථා ආදී ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදා ගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන්විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
1: සුදුල ගුවන්විදුලිය. සුදුල ගුවන්විදුලිය.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ.
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

0: කිරීමේ ආනිසංස. පීමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ අජිත කියලා ස්වාමින් වහන්සේ නමක් සිටියා. එක දවසක් මේ හාමුදුරුව පින්වතුනි තමන්ගේ දෑතින්ම මීතෙල් සකස් කරගන්න. මීතෙල් සකස් කරලා පීමතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරලා සිත තුළ මහත් වූ ශ්‍රද්ධාවක් ගෞරවයක් ඇති කරගෙන ශ්‍රේෂ්ඨ වූ සිතින් පීමතුරා බුදුරජාණන් වහන්සේට මේ මීතෙල් පහන පූජා කරනවා. බලන්න පුංචි පින්කමක්, ඒ පින්කමේ ආනිසංස සමුදාය කොයි තරම්ද කියලා. වාන සත්සියයක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. දෙව්ලොව, මනුලොව මේ ආදී වශයෙන් ඉපදුන සෑම ආත්ම භාවයකම ඊටාම පිරිපුන් නුවණින් කටයුතු කරන්නට මහා ශක්තියක් ඇති වෙලා තිබෙනවා. අවසානයේ නිවන් අවබෝධ කර ගැනීමට පහන් පූජා කිරීමේ ආනිසංසය උපනිශ්‍රේ වෙලා තිබෙනවා. තව හිටියා පංචදීපිකා තෙරණිය. පෙර බුදුරජාණන් වහන්සේ නමකගේ බුදු සසුනේ මේ පංචදීපිකා තෙරණින් වහන්සේ සිටියා. එක දවසක් කරුවල වූ රැයක බෝධින් වහන්සේට පිරිසිදු සිතින් ගෞරවයෙන් යුක්තව පින්වතුනි පහන් පහක් පූජා කරන තිබෙනවා. ඒ පහන් පහ පූජා කිරීමේ ආනුසංසය 80 වාරයක් දෙව්ලොවට අධිපති සක්දෙවිඳුගේ බිරිඳ බවට පත් වෙලා ඉපදුණා. දහස් ගණන් සක්විති රජදරුවන්ට අගමෙහිසිය බවට පත් වෙලා ඉපදුණා. අවසානයේ අප බුදුසසුනේදී සත් අවුරුදු වියේදී නිවන් අවබෝධ කරගන්නට උපනිශ්‍රය වී තිබෙනවා. සකුලා තෙරණියත් එහෙමයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ කාශ්‍යප බුදුරදුන් පිරිනිවීමෙන් පසු උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරල තිබෙන චෛත්‍ය රාජානන් වහන්සේට එක රැයක් එක පහනක් පූජා කරල තිබෙන මේ පහන් ආලෝකේ ආනිසංසය පින්වතුනි මෙන්න මෙහෙම සඳහන් වෙනවා. හැමතැනම ප්‍රදීප දැල්ලුණා, දිවස් ලැබුණා, තීක්ෂණ නුවණක් ලැබුණා, යසසින් දිලිසෙන ශ්‍රද්ධාව හා ප්‍රඥාව මනාව පිහිටුණා. උසස් කුල සම්පත් ඇත්තෙක් බවට පත්ව කටයුතු කරා. අවසානයේ උතුම් නිවන අවබෝධ කරගන්න, ධර්මය අවබෝධ කරගන්න, කෙලෙසුන් අසන්නට ඒ කළ මහා පින උපනිශ්‍රයක් වී තිබෙනවා. ඒකදීපීය හිමි, ඒකදීපීය කියන හාමුදුරුව සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ චිතකයට එක් පහනක් පූජා කළා. ඒ ආනිසංසය වනපොත් අපිට කියා දෙනවා. 31 වාරයක් සක්දෙවිඳු බවට පත් වෙලා තියෙනවා. 28 වතාවක් සක්විති රජ බවට පත් වෙලා තිබෙනවා. තවත් විශේෂ අනුසස් බොහෝමයක් ලබාගෙන තිබෙනවා. පින්වතුනි, ඔබත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ සිහිපත් කරමින් පහන් ආලෝකයේ පූජා කරන්න. ඒ පහන් ආලෝකයේ පූජා කරන විට ඔබේ සිත පිරිසිදු භාවයට පත් කරගන්න. උතුම් බුදු හාමුදුරුවන්ගේ ගුණ හදවතේ ධාරණය කරගෙන පහන පූජා කරන්න. ඔබට ඒ තුලින් මහා ආනිසංසයක් ලැබෙනවා. මේ මා පැහැදිලි කර ඒ ස්වාමින් වහන්සේලාට ඒ ආත්ම භාවයන්වල බලන් ලැබුණ ආනිසංස කොයි තරම්ද කියලා. අපිත් අනාදිමත් කාලයක් තව සංසාරයේ ගමන් කරනවා. උතුම් ධර්මය අවබෝධ වෙනතෙක්, නිවන අවබෝධ වෙනතෙක්, නිවන ලබා ගැනීමතෙක් අපි සසර කටයුතු කරන්නට වෙනවා. ඒ කාල සීමාවේ අපිට නුවණ, ප්‍රඥාව, අවබෝධය මේ සියල්ල ලබාගෙන කටයුතු කරන්නට වෙනවා නිවන් අවබෝධ කරගන්නට. එනිසා මෙවැනි උතුම් පූජාවන් සිදු කරලා ප්‍රාර්ථනාවන් සිදු කරන්න ඔබට ඒ ප්‍රාර්ථනා ඔබේ සිතඟි පරිදි ඉටු කරගන්නට පුළුවන්.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: පුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෝද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

මහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක්විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රණ්ඩු ඇතිවන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරුකීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තැන තැන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පතා කීර්තිය උදා කරගන්න.
1: සදහවත් පින්වතුනි, පින්වතියනි, සුතිල ගුවන්විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතෙන් සිට සවන් යොමු කරමු.
2: පින්වතුනි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්නේ ඉතාම කලාතුරකින්. බුදු කෙනෙක් පහළවීම ලෝකේ අතිශයින්ම දුර්ලභ කාරණයක්. බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝ. බුද්ධ කියන වචනේ පවා ලෝකේ කල්ප සිය ගණනකිනුත් දුර්ලභයි. එවැනි දුර්ලභ බුද්ධ ශාසනයක් අපට දැන් පහළ වෙච්ච ලැබිච්ච මොහොතක්. එනිසාම බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට සුගතෝවාදෙන් අවවාද අනුශාසනා කරද්දී දිනපතාම සිහිපත් කරන කාරණයක් තමයි, මහණෙනි, දුර්ලභෝ බුද්ධෝත්පාදෝ, බුදු කෙනෙක් පහළවීම ලෝකේ අතිශයින්ම දුර්ලභයි. නුඹලාට ඒ දුර්ලභ බුද්ධ ශාසනයේ පහළ වෙච්ච වෙලාවක්. දුර්ලභෝ මනුස්ස පටිලාභෝ, මනුස්ස ජීවිතයක් ලැබීමත් ලෝකේ අතිශයින්ම දුර්ලභයි. ඒ දුර්ලභ මනුස්ස ජීවිතයක් නුඹලාට දැන් ලැබිච්ච මොහොතක්. ඒ වගේමයි දුර්ලභාෂණ සම්පatti. ෂණ සම්පත්තිය මනුස්ස ජීවිතයත් බුද්ධ ශාසනයත් එකතු වෙලා ධර්මාවබෝධයට හිත පහළවීම, ඒ ෂණ සම්පත්තියත් දුර්ලභයි. ඒ ෂණ සම්පත්තියත් දැන් පහළ වෙච්ච වෙලාව. ඒ නිසා අප්‍රමාදීන සම්පාදේත, අප්‍රමාදීව කුසල් වඩන්න කියන කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා පින්වතුනි, මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගන්න නම් මේ දුර්ලභ බුද්ධ ශාසනය ගැන, දුර්ලභ මනුස්ස ජීවිතය ගැන, දුර්ලභව අපිට ලැබිච්ච මේ අවස්ථාවේ වටිනාකම ගැන ඔබ නිතර සිහි කරන්නට ඕනේ. ඔබ දන්නවා අපේ බෝසතාණන් වහන්සේ එදා දීපංකර පාදමූලේ තමයි සුමේද තාපසයන් වහන්සේ හැටියට පාරමී පුරන්න ආරම්භ කරේ. පළවෙනි නියත විවරණේ ලබලා බුදුරජාණන් වහන්සේ නමකගේ එදා සුමේද තාපසයන් වහන්සේ හැටියට දීපංකර පාදමූලේ අෂ්ට ධර්ම සමවධානයෙන් යුක්තව නියත විවරණ ලැබුවා. එදා ඒ නියත විවරණ ලැබුවාට පස්සේ දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කන්ති සච්ච අදිඨාන මෛත්‍රී උපේක්ඛා කියන දස පාරමිතා, මේවා පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරගෙන ඇවිල්ලා මේ මහා භද්‍රකල්පේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණා. මේ සම්බුද්ධත්වයට පත්වෙච්ච කාලය තුළ, ඒ කියන්නේ දස පාරමී පුරපු කාලය තුළ සාරා සංකේය කල්ප ලක්ෂයක්. එතන අසංකේය හතරකුත් තවත් කල්පවලින් ලක්ෂයක්. මේ දීර්ඝ කාලය ඇතුළත අපේ බුදුරජාණන් වහන්සේ බුදුවරු 24 නමක් සම්මුඛ වුණා. සූවිසි බුදුරජාණන් වහන්සේලාගෙන් නියත විවරණ ලැබමින් බුද්ධ ශාසන නමයකම පැවිදි දම්බුරමින් ඇවිල්ලා තමයි උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන්නේ. එතකොට අපිට මේ කාලය ගැන පේනවා සාරා සංකේය කල්ප ලක්ෂයක් තුලම ලෝකෙ පහළ වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේලා 24 නම. එතකොට අපිට පේනවා කල්ප ලක්ෂ ගණනින් බුද්ධ ශූන්‍ය කාල ලෝකෙ පැවතිලා තියෙනවා. එහෙමනම් බුදු කෙනෙක් පහළ වෙනවා කියන්නේ ලෝකෙ අතිශයින්ම දුර්ලභයි. පින්වතුනි, කලාතුරකින් පහළ වෙනවා එක බුදු කෙනෙක් පහළ වෙන කල්පයක්. ඊළඟට ලෝක තවත් කලාතුරකින් කල්ප 100,000 ගානකට පස්සේ බුදුවරු දෙනමක් පහළ වෙන කල්පයක් උදා වේ. ඊළඟට බුදුවරු තුන්නමක් පහළ වෙන කල්පයක් කල්ප ගානකට පස්සේ ආයෙමත් පහළ වෙන. බුදුවරු හතර නම උප්පරිම මේ විශ්වයේ ලෝකයේ යම්තාක් බුදුවරු පහළ වෙනවා නම් එකම කල්පයක් තුළ උප්පරිම පහළ වෙන්නේ බුදුවරු 5 නමක් විතරයි. ඒ 5 නමක් පහළ වෙන කල්පේ තමයි මහා භද්‍ර කල්පේ කියලා හඳුන්වන්නේ. ඒ නිසා අපි මේ ඉන්නේ මහා භද්‍ර කල්පේ තුළ. මේ මහා භද්‍ර කල්පේ තුළ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම කියන බුදුරජාණන් වහන්සේලා හතර නම දැන් පහළ වුණා. අනාගතයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේත් මේ කල්පේම අග ලෝකෙට පහළ වෙනවා. එතකොට අපිට පේනවා බුදුවරු පස් නමක් මේ කල්පෙ පහළ වෙනවා. එහෙමනම් මේ කල්පයේ වෙනකොට බුදුවරු පස් නමක් දස පාරමී සම්පූර්ණ කරලා පිළිවෙලට තමයි සම්බුද්ධත්වයට පත් වෙන්නේ. පින්වතුනි, මේ පාරමී පුරණ කාලය අනුවත් බුදුරජාණන් වහන්සේලාගේ වෙනස්කම් තියෙනවා. දැන් අපේ බුදුරජාණන් වහන්සේ, ගෞතම බුදුරජාණන් වහන්සේ පාරමී පුරන්නේ සාරා සංකේය කල්ප ලක්ෂයයි. ඒකට හේතුව උන්වහන්සේ ප්‍රඥාධික බුදු කෙනෙක්. මේ ලෝකේ අටා සංකේය කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන ඇවිල්ලා තමයි සද්ධාධික බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයට පත් වෙන්නේ. ඒ වගේම වීරියාධික බුදුවරු ඉන්නවා. ඒ බුදුරජාණන් වහන්සේලා 16 සංකේය කල්ප ලක්ෂයක්, ඒ කියන්නේ අසංකේය 16කුත් කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන ඇවිල්ලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන. ඒ කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ වගේ 4 ගුණයක් දස පාරමී පුරන කාලෙම වැඩි වෙනවා. දැන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ, අනාගතයේ බුදු වෙන මෛත්‍රී බෝසතාණන් වහන්සේ වීරිය අධික බුදු කෙනෙක්. මේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ දස පාරමී පුරන්න පටන් ගත්තේ අපේ බුදුරජාණන් වහන්සේ දීපංකර පාදමූලයේ විවරණ ලබන්නත් බොහෝ කාලයකට පෙර. එතන ඉඳනුත් ගත්තොත් තවත් 12 සංඛ්‍යා කල්ප ලක්ෂයකට පෙර. කියන අසංඛ්‍ය 12කුත් කල්ප ලක්ෂයකට පෙර. දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳන් අපේ බුදුරජාණන් වහන්සේ විවරණ ලබන කාලය තුල තියෙන සාරා සංඛ්‍යා කල්ප ලක්ෂයක් විතර. එතකොට එතන ඉඳනුත් අසංඛ්‍ය 12කුත් කල්ප ලක්ෂයක්. සම්පූර්ණ කාලේ තමයි අසංඛ්‍ය 16කුත් කල්ප ලක්ෂයක්.

ලෝකෙ පහළ වුණා. ඒ කාලෙ දීර්ඝ ආයුෂ තිබ්බ කාලයක්. ඒ කාලෙ ලෝකෙ රජකම් කරා සක්විති රජ කෙනෙක්, චක්‍රවර්ති රජ කෙනෙක්. මේ චක්‍රවර්ති රජුරුව බොහෝම සීලවන්ත, ලෝකයක් සීලයෙන් පිහිටවල සීලයෙන් අනුශාසනා කරමින් අහසින් ගමන් කරන චක්‍රරත්න, හස්තිරත්න, මණිරත්න ඇති සිවුරංග සේනා පිරිවරාගෙන අහසින් යන රජ කෙනෙක්. මේ සක්විති රජුරුව මුළු ලෝකෙම ධර්මිෂ්ඨව පාලනය කරන කාලේ තමයි මුහුත්තර නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ. බුදු කෙනෙක් ලෝකෙ පහළ වුණා කියලා දැනගත්ත වෙලාවේ සක්විති රජුරුව සක්විති රජකම අතහැරලා තමන්ගේ වැඩිමහල් පුත්‍රයාට සක්විති රජකම පවරලා රතන නමින් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පැවිදි වෙනවා. ඒ කියන්නේ මොහොත්තර නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ සක්විති රජකම අතහැරලා රතන නමින් පැවිදි භාවයට පත් වෙලා ඒ පැවිදි ජීවිතයේ තුල බොහෝ ගුණ ධර්ම පුරලා ප්‍රාර්ථනයක් කරනවා, මටත් මේ වගේම අනාගතයේ අසංකීය ගණන් දෙව් මිනිස් ලෝකයාව සසර දුකින් එතර කරවන්න, ලෝතුරා සම්බුද්ධ රාජ්‍යයටම පත් වෙන්න මට ලැබේවා කියලා තමන්ගේ ප්‍රාර්ථනෙ සිහිපත් කරනවා. එදා මොහොතර නම් වූ සම්බුදුරජාණන් වහන්සේ බලනවා බුදු ඇසින් මේ රතන නමින් පැවිදි වෙලා මේ ප්‍රාර්ථනා කරන මේ කෙනාගේ ප්‍රාර්ථනෙ අනාගතයේ ඉෂ්ට වෙනවද. ඒ වෙනකොට මනෝ ප්‍රනිධානයත් වාක් ප්‍රනිධානයත් පුරලා ඒව සම්පූර්ණයි. අනාගතයේ බැලුවා තව 16 සංඛේය කල්පලක්ෂයක් ගිය තැන, ඒ කියන්නේ අසංඛේ 16කුත් කල්පලක්ෂයක් ගිය තැන මෛත්‍රී නමින් මහා බද්ද කල්පේක පස්වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. එදා මොහොත්තර නම් වූ සම්බුදුරජාණන් වහන්සේ විවරණ ලබා දුන්නා මේ රතන නමින් පැවිදි වෙලා ඉන්න මේ මහා වීරියවන්ත කෙනා තව 16 සංඛේය කල්පලක්ෂයක් ගිය තැන මෛත්‍රී නමින් සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා මෛත්‍රී බෝසතාණන් වහන්සේට මුලින්ම විවරණ දුන්නා. එදා ඉඳන් දීර්ඝ සංසාර ගමනේ මෛත්‍රී බෝසතාණන් වහන්සේත් දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීරිය, කාන්ති, සච්ච, අදිඨාන, මෛත්‍රී, උපේක්ඛා කියන දසපාරමී ධර්මම පාරමිතා හැටියට, උපපාරමිතා හැටියට, පරමත්ත පාරමිතා හැටියට මේ දස පාරමී 30 ආකාරයකට සම්පූර්ණ කරන්නට උන. පාරමී හැටියට දස ආකාරයකට සම්පූර්ණ කරනවා. උපපාරමී හැටියටත් දස ආකාරයකට සම්පූර්ණ කරගන්නවා. පරමත්ත පාරමී හැටියට ජීවිත පරිත්‍යාගයෙන් සම්පූර්ණ කරනවා. මේ විදිහට සම්පූර්ණ කරලා තමයි ලෝතුරා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. මෙහෙම පාරමී සම්පූර්ණ කරගෙන ඇවිල්ලා මෛත්‍රී බෝසතාණන් වහන්සේ අන්තිමට විවරණ ගත්තේ අපේ බුදුරජාණන් වහන්සේගේ. ඒ තමයි මේ මහා බද්ද කල්පේ පහළ වෙච්ච ගෞතම නම් වූ අපි සරණ ගිය, ඔබත් මමත් සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේගෙන් තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ අන්තිම විවරණ ලැබුවේ. ඒ තමයි එදා අපේ බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකෙට වැඩම කරලා අභිධර්ම දේශනාව හමාර කරලා බුදුරජාණන් වහන්සේ දෙව්ලොවින් මනුලොවට වැඩම කරේ ලෝක විවරණ මහා ප්‍රාතිහාරයක් සිදු කරගෙන. පින්වතුනි, හැම බුදු කෙනෙක්ම අභිධර්ම දේශනාව කරන්න දෙව්ලොවට වැඩම කරනවා. ඒ දෙව්ලොවට වැඩම කරලා දෙව්ලොව වස් පවාරණය කරලා දෙව්ලොවෙන් මනුලොවට වැඩම කරන්නේ ලෝක විවරණ මහා ප්‍රාතිහාරය සිදු කරගෙන. ඒ ප්‍රාතිහාරය සිද්ධ වෙන්නේ බුද්ධ ශාසනයක එකම අවස්ථාවයි. අභිධර්ම දේශනාව අවසන් කළා, දෙව්බමුණ පිරිවරාගෙන මනුලොවට වඩිනකොට දෙවියන් තමයි මේ මහා ප්‍රාතිහාරයේදී මහාමේරු පර්වත මුදුනේ ඉඳන් සංකස්සපුරයට රන් ඉනිමගවල් 3ක් මවනවා. සත්රුවණෙන් යුක්ත රන් ඉනිමගවල් 3ක් මවනවා. ඒ මැද තියෙන සත්රුවණෙන් මැවිච්ච ඉනිමගෙන් බුදුරජාණන් වහන්සේ පහළට බහිනවා වගේ දෙව්බමුණ පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ වඩිනවා. ඒ වගේම දෙපැත්තේ තියෙන ඉනිමං දෙකෙන් දෙවියනුත් බ්‍රහ්මේනුත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පෙරගමන් එනවා. ඒ අතර මහා බ්‍රහ්ම දෙවියන් බඹලොවට අධිපති මහා බ්‍රහ්ම දෙවියන් මුතු කුඩේ දරාගෙන, ඒ වගේම පංචසික දෙවියන් වීණා වාදනය කරනවා. සක්‍ර දෙවියන් ජයතුරා සකපිමිනෝ. මේ වගේ දෙව් බමුණ බුදුරජාණන් වහන්සේ පෙරටු කරගෙන එන්නේ හරියට පෙරහැරකින් වඩම්මගෙන පැමිණිලා බුදුරජාණන් වහන්සේ මනුලොවට ගෙනල්ලා ඇරලන්න එනවා. අන්න ඒක තමයි මේ මහා ප්‍රාතිහාරයේදී දෙව් මිනිස් ලෝකයාටම මේ ප්‍රාතිහාරයේදී පියවි ඇහෙන් මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සුන්ට දෙවියන් බ්‍රහ්මයන් අහසින්

0: බුදුරජාණන් වහන්සේ පෙරහැරකින් අරගෙන මනුස්ස ලෝකෙට වඩිනවා වගේ පේන්න පටන් ගන්න. ඒ පෙනීම පියවි ඇහෙන් දකින දෙයක්, දිවස් නුවණකින් නෙමෙයි. දැන් සාමාන්‍ය හිතක් දියුණු කරපු කෙනෙකුට දිවසින් දෙවියන් දකින්න පුළුවන්. ඒ හිත දියුණු කරලා ලබන හැකියාව. නමුත් පියවි ඇහෙන් සාමාන්‍ය ඇස් දෙකකින් ඕපපාතික ශරීර ඇති දෙවියන් කෙනෙකුට දකින්න බෑ. හැබැයි මේ ලෝක විවරණ මහා ප්‍රාතිහාරයේදී තුන් ලෝකේම විවර වෙලා දෙව් බමුණ දිව්‍ය විමාන මුළු අහසම දෙව් බමුණගෙන් පිරිලා ඉතිරිලා ඒ දෙව් බමුණ පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ මනුලොවට වඩින සිදුවීම පියවියෙන් දකින්න ලැබෙනවා. දැන් අපේ බුදුරජාණන් වහන්සේ අභිධර්ම දේශනාව පවත්වනකොට උන්වහන්සේ අභිධර්ම දේශනාව සිදු කරන්න දිව්‍ය ලෝකෙට වැඩම කරෙත් යමා මහ පෙළහර පාල. එදා ගන්ධබ්බ රුක්කමූලේ අසල යමාමහ පෙළහර පාලා බුදුරජාණන් වහන්සේ අහසින්ම වැඩම කරේ තවතිසා දෙව්ලොවට අභිධර්ම දේශනාව කරන්න. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පවත්වනකොට ඒ අතර දැන් මිනිස්සු මනුස්ස ලෝකේ ඇවිල්ලා නිතර ජේතවනාරාමයට ඇවිල්ලා මිනිස්සු අහනවා, අනේ බුදුරජාණන් වහන්සේ කොහෙද? අර යමාමහ පෙළහර පාපු බුදුරජාණන් වහන්සේ එතනින් කොතනට වැඩම කරේ කියකි බුදුරජාණන් වහන්සේ ගැන විමසන. මුගලන් මහරහතන් වහන්සේ නිතර දිව්‍ය ලෝකෙට වඩින කෙනෙක්. මුගලන් මහරහතන් වහන්සේ දෙව්ලොවට වැඩම කරද්දී බුදුරජාණන් වහන්සේ කල් තියාම දැනුම් දුන්න මොග්ගල්ලාන අසවල් දවසේ පුන් පොහෝ දවසේ වස් පවාරණය කරලා බුදුරජාණන් වහන්සේ දෙව් බමුණ පිරිවරාගෙන සංකස්සපුරයට වඩිනවා. එදාට ලෝක විවරණ මහා ප්‍රාතිහාරයක් සිදු වෙනවා. ඒක පියවියෙන් දකින්න පුළුවන් කියලා මිනිස්සුන්ට කියන්න කි. සති දෙකකට පමණ පෙර මුගලන් හාමුදුරුවෝ මේක දැනගත්තා. ඇවිල්ලා භික්ෂුන් වහන්සේලාට ඒ ප්‍රදේශවලට ආරණ්‍යවලට පණවිඩ ඇරියා. මිනිස්සු තමන්ගේ දායකයන්ට දැනුම් දුන්න පිණ්ඩපාතය යද්දි මිනිස්සුන්ට කියාගෙන ගියා. දැන් ඔබ හිතන්න අපිට අද ලංකාවින් අපිට තියෙන පූජනීයම වස්තුව ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ රුවන්වැලි මහා සෑය මේ මහා ධාතුන් වහන්සේලා වැඩ ඉන්න පූජනීය තැන් තියෙන. අපි අහලා තියෙනවා ඉතිහාසෙ රුවන්වැලි මහා සෑයි ධාතු තැන්පත් කරද්දි ධාතුන් වහන්සේලා අහසට පැන නැගලා යමා මහ පෙළහර පෑව. තූපාරාම සෑයි දකුණු අකු ධාතුන් වහන්සේ තැන්පත් කරද්දි යමා මහ පෙළහර පෑව. අපි හිතමු කවද අපිට නිකන් දැනගන්න ලැබුණොත් අන්න අසවල් දවසේ මේ වගේ පෙළහර පෑමක් එතන සිද්ධ වෙනවා, මහා ප්‍රාතිහාරයක් වෙනවා කියලා කවුරු හරි කල් ඇතුව සතියකට දෙහිකට කලින් කිව්වොත් අපි මොන වැඩ කටයුතු තිබුණත් මිනිස්සු ලක්ෂ ගණනින් ගිහිල්ලා එතන කල් ඇතුව පිරිලා ඉතිරිලා බලාගෙන ඉන්නවා. මිනිස්සු කැමති ප්‍රාතිහාර දකින්න ආසයි, ඇස් දෙකින් එහෙම දේවල් දකින්න. එදා මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දෙව් බමුණ පිරිවරාගෙන සංකස්සපුරයට වඩිනවා කියලා පණවිඩේ දැනුම් දුන්නට පස්සේ දින හතක් තිස්සේ මිනිස්සු සංකස්සපුරේ පිරිලා ඉතිරිලා හිටියා කියන. එකම හිස් ගොඩක් හැටියට යොදුන් ගානක් යනකම් මිනිස්යන්ගෙන් පිරිලා ඉතිරිලා ගියා. දවස් කීපයක් තිස්සේ මේ පිරිච්ච සියලු දෙනාට ආහාර පාන වලින් දන් දුන්නේ, දන් සැල් දාලා ඒ අයට අප උපස්ථාන කරේ. එදා ඒ සංකස්සපුරේ ධනවත්ම සිටුවරෙක් බවට පත් වෙච්ච සිරිවර්ධන කියන ගෘහපතියා. මේ සිරිවර්ධන ගෘහපතියා අර එදා රැස් වෙච්ච මේ මහා ප්‍රාතිහාරය බලන්න එකතු වෙච්ච ලක්ෂ ගණන් පිරිසට දන් සැල් දුන්නා. එහෙම දීලා එදා මේ පින් දහම් කරගෙන ඉන්න අතරතුර තමයි බුදුරජාණන් වහන්සේ දෙව් බමුණ පිරිවරාගෙන සංකස්සපුරේට මහා ප්‍රාතිහාරයේ පාමින් හන් ඉනිමගකින් දෙව්ලොවින් මනුලොවට වඩිනවා වගේ වැඩම කරලා උන්වහන්සේගේ සිරිපා සටහන තබන්. එදා මේ මහා ප්‍රාතිහාරය දැකලා විශාල පිරිසක් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරා. එදා මේ පිරිසට දින ගාණක් තිස්සේ දන් දීපු සිරිවර්ධන ගෘහපතියා, ඒ සිරිවර්ධන කියනේ මේ තරුණ සිටුවරයා, බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳ වැටිලා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මමත් පැවිදි වෙනවා, මගේ හිතෙත් ප්‍රාර්ථනයක් තියෙනවා, මටත් මාවත් පැවිදි කරන සේක්වා මගේ මේ ප්‍රාර්ථනාව කියලා තථාගතයන් වහන්සේ ඉදිරියේ තමන්ගේ ප්‍රාර්ථනාව සිහිපත් කරන්නට යෙදුණා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුව මොකද්ද ඔහුගේ ප්‍රාර්ථනා බලනකොට දැක්කා මේ කෙනා සොළොසා සංකීය කල්පලක්ෂයක් තිස්සේ පාරමී සම්පූර්ණ කරගෙන ආපු කෙනෙක්. මේ මහා බද්ද කල්පේ මගෙන් පසුව ඊළඟට සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ මේ කෙනා. එදා බුදුරජාණන් වහන්සේ සංකස්සපුරයේදී සිරිවර්ධන ගෘහපතියා හැටියට ඉපදිලා හිටිය මෛත්‍රී බෝසතාණන් වහන්සේට අපේ ගෞතම බෝසතාණන් වහන්සේ අවසාන විවරණ ලබා දුන්න, මහණෙනි මේ සිරිවර්ධන ගෘහපතියා මගෙන් පසුව ඊළඟට මේ මහා බද්ද කල්පේ මෛත්‍රී නමින් සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා කියලා විවරණ ලබා දුන්නා. ඒ තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ අවසාන විවරණි. එතකොට මීට 11 සංඛ්‍යීය කල්ප ලක්ෂයකට පෙර මුහුත්තර නම් වූ සම්බුදුරජාණන් වහන්සේකින් විවරණ ගත්ත තැන ඉඳන් 11 සංඛ්‍යීය කල්ප ලක්ෂයක් පුරා දසපාරමී පුරාගෙන ඇවිල්ලා අවසාන වරට විවරණ ගත්තේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ. එහෙම විවරණ අරගෙන මෛත්‍රී බෝසතාණන් වහන්සේ වැඩ ඉන්නේ තුසිත දෙව්ලෝ. අදටත් මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඇතුළු බෝසත් දේවතාවරු තුසිත දෙව්ලෝ තමයි වැඩ ඉන්නේ. ඒ මෛත්‍රී බුද්ධ ශාසනයේ පෙරම් පුරාගෙන ආපු අග්‍ර ශ්‍රාවක තනතුරු ලබන්න, බුදු වෙන කාලේ මව් පදවිය ලබන්න, පිය පදවිය ලබන්න, 80 මහා ශ්‍රාවක තනතුරු ලබන්න, පාරමී පුරාගෙන ඉන පින්වන්තය ඉන්නවා. ඒ සියලු දෙනාමත් පාරමී සම්පූර්ණ කරලා වැඩ ඉන්නේ තුසිත දෙව්ලෝ. බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලය ගැන. ඒ තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මේ මහා බද්ද කල්පේම තමයි. හැබැයි මේ මහා බද්ද කල්පේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වුණාට ඔබට හිතෙන්න පුළුවන් එහෙනම් ඉතින් අපිට බයක් නැහැ, ඊළඟට තව බුදු කෙනෙක් පහළ වෙනවනේ කිය. නමුත් පින්වතුනි, මනුස්ස ලෝක කාලෙන් අවුරුදු වලින් අපිට තේරෙන විදිහට ගණන් හැදුවොත් අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් මනුස්ස ලෝකේ අවුරුදු වලින් ගත වෙනවා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන. ඒ තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලය ගැන දේශනාවේ තියෙන්නේ දීගණිකායේ චක්‍රවර්ති සීහනාද කිර සූත්‍ර. බුදුරජාණන් වහන්සේ විස්තරයක් කරනවා මේ තියෙන මිනිස් ආයුෂ අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙලා ලෝකෙ ඉන්න මිනිස්සු කෙලෙස් වලින් විකෘති වෙලා එකිනෙකා මරාගෙන ලෝකෙ ලේ විලක් වෙලා සත්ත්ව විනාශයක් වෙනවා. ඒකට කියනවා සත්ත් අන්තක්කල්ප විනාශය. මේ අන්තක්කල්පේ අවියාවිද වලින් මරාගෙන ලෝකෙ මිනිස්සු විනාශ වෙන කාලයක් වෙනවා. ඒ විනාශයෙන් පස්සේ ඉතුරු වෙනවා ඉතාම සුළු පිරිසක්, කීප දෙනෙක් විතරක් බේරෙනවා. අන්නේ බේරෙන ටික දෙනාගෙන් මිනිස් ආයුෂ ආයමත් ඔවුන් ටික ගුණධර්ම පුරන්න පටන් ගැනීම නිසා අවුරුදු 10ට අඩු වෙලා විනාශ වෙච්ච ඒ විනාශයෙන් පස්සේ ඉතුරු වෙන ටික දෙනාගේ ආයුෂ ටික වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ වැඩි වෙන්නේත් අවුරුදු 100කට අවුරුද්දකින් වගේ තමයි ආයුෂ වැඩි වෙන්නේ. ඒ කියන්නේ අවුරුදු 10 ආයුෂ නම් පරම්පරා 10කට අවුරුද්දකින් වගේ වැඩි වෙනවා. එහෙම වැඩි වෙවි ගිහිල්ලා අසංඛේය දක්වාම යම් කාලයකදී ආයමත් මිනිස් ආයුෂ වැඩි වෙනවා. එහෙම වැඩි වෙන ආයුෂ ආයමත් අඩු වෙන්න පටන් ගන්නවා. අසංඛේය ඉඳන් ආයුෂ අඩු වෙලා අවුරුදු 80,000 දක්වා අඩු වෙනවා. එහෙම අවුරුදු 80,000 දක්වා අඩු වෙච්ච කාලේ දඹදිව සංක නමින් සක්විති රජ කෙනෙක් පහළ වෙනවා. අන්නේ කාලේ තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ දෙව්ලොවි මනුලොවට වැඩම කරලා සම්බුද්ධත්වයට පත් වෙලා ආයමත් ලෝකේ බුද්ධ ශාසනයක් පහළ වෙන්නේ මේ මහා බද්ද කල්ප. එතකොට ওই කාලය ගැන නිකන් ඔබේ නුවණින් ගණන් හදලා බලන්න මෙහෙම අපිට නිකන් තේරෙන්නේ හැටියට. ඒ තමයි අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට සාමාන්‍ය ආයුෂ මිනිස්සුන්ගේ අවුරුදු 120යි. ඒ කාලේ අවුරුදු 150-160 වැඩ ඉඳලා තියෙනවා. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා. නමුත් සාමාන්‍ය ආයුෂ අවුරුදු 120යි. දැන් අද වෙනකොට අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2550 ගාණක් වෙනකොට අපේ ආයුෂ අවුරුදු 70-75 වගේ මට්ටමට සාමාන්‍ය ආයුෂ අඩු වෙලා තියෙනවා. අපි නිකමට හිතමු අපේ ආයුෂ අවුරුදු 70යි කියලා නිකන් හිතමු. වර්තමානයේ සාමාන්‍ය මිනිස්සෙක්ගේ ආයු අපේක්ෂාව 70යි. එතකොට අවුරුදු 2500ක් වෙනකොට මේ ලෝකෙ මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙලා තියෙනවා අවුරුදු 120 ඉඳන් 70 දක්වා. ඒ කියන්නේ අවුරුදු 50ක අඩුවීමක් තියෙනවා. එතකොට අවුරුදු 2500කට මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙලා තියෙන අවුරුදු 50කින් විතර. ඔය ආයුෂ තවත් අඩු වෙලා තවත් අවුරුදු 2500ක් ගිය තැන තවත් අවුරුදු 50කින් අඩු වුණොත්, ඒ කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 5000 වෙනකොට මේ මිනිස්සුන්ගේ ආයු අපේක්ෂාව ඉතුරු වෙන්නේ ඒ කාලේ අවුරුදු 20ක් වගේ ආයුෂක්. අවුරුදු 20-25 වගේ ආයුෂක් තියෙන. ඒ කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 5000 වෙනකොට සර්වඥ ධාතුන් වහන්සේලාත් පිරිනිවන් පානවා. බුදුරුවක් මැවිලා යමා මහ පෙළහර පාල. ඒ ධාතු පරිනිර්වාණය වෙන කාලේ එනකොට ඊළඟට බුද්ධ අධිෂ්ඨානෙන් පිහිටවපු සතර සිරිපා සටහන් මැකිලා යනවා. මේ බුද්ධ අධිෂ්ඨාන සියල්ල පිහිටෙව්වේ අවුරුදු 5000ක් යනතේ. ඒ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂත් පිරිහිලා අවුරුදු 5000ක් කියන්නේ මිනිස් ආයුෂ අවුරුදු 20ට විතර බැහැපු කාලය. ඒ විනාශයෙන් පස්සේ බුද්ධ ශාසනය අවසන් වෙලා අවුරුදු 2300ක් ගිය තැන අවුරුදු 20 ආයුෂ 10ට බහින්. ඒ 10ට බැහැලා එතනින් පස්සේ සිද්ධ වෙන්නේ අර සත් අන්තක්කල්ප විනාශය. අවි ආයුධ වලින් මරාගෙන මිනිසුන්ට මෘග සංඥා පහළ වෙලා මුළු ලෝකෙම ලේවිලක් වෙන විස්තරයක් බුද්ධ දේශනාවක විස්තර කරන. එතනින් පස්සේ ඉතුරු වෙන ටික දෙනෙක්ගෙන් ටික ටික ගුණධර්ම පිරීම නිසා අර පිරිහිච්ච අවුරුදු 10ට බැහැපු ආයුෂ ටිකෙන් ටික වැඩි වෙන්න පටන් ගන්නවා. මාසෙ දෙක එහෙම තමයි පරම්පරාවෙන් පරම්පරාවට ආයුෂ වැඩි වෙවි ගිහිල්ලා ආයෙමත් ආයුෂ අසංකේය දක්වා වැඩි වෙන්නට ඕන. එහෙම වැඩි වෙච්ච ආයුෂ අඩුවෙලා ආයි අවුරුදු 80,000ට අඩු වෙච්ච කාලෙක මෛත්‍රී බුදුරජාන් වහන්සේ පහළ වෙන්නේ. එතකොට පින්වතුනි, මනුස්ස ලෝකේ කාලෙන් අපි ගණන් ගත්තොත් මේ ගණන් කිරීම තුල අපිට පේනවා, එහෙනම් මෛත්‍රී බුදුහාඳුරු පහළ වෙන්නේ මනුස්ස ලෝකේ අවුරුදු වලින් ගත්තොත් තව අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් කියතන. ඒ නිසා මනුස්ස ලෝකේ කාලෙන් නම් මහ දීර්ඝ කාලයක්. හැබැයි දිව්‍ය ලෝකේ කාලෙන් ගත්තොත් එච්චර දීර්ඝ කාලයක් නෙමෙයි. සමහර දෙවිවරුන්ට අද පින් කරලා දිව්‍ය ලෝකේ පහළ වෙන ඇතැම් දේවතාවරුන්ට ඒ දිව්‍ය ආයුෂ අවසන් වෙන්න පෙර මනුස්ස ලෝකේ ඊළඟ බුදුරජාන් වහන්සේ පහළ වෙනවා. මෛත්‍රී බුදුහාඳුර පහළ වෙනවා. මොකද මේ වෙනකොට මෛත්‍රී බෝසතාණන් වහන්සේ පාරමී සම්පූර්ණ කරලා තුසිත දෙව්ලොව වැඩ ඉන්නේ. තමන්ට අවස්ථාව එනකන් දෙවියන්ගේ ආරාධනය ලැබෙනකන් තුසිත දෙව්ලොව වැඩ ඉන්නවා. අනික් බුද්ධ ශාසනයේ මාර්ගඵල ලබන, අගසව් තනතුරු ලබන, 80 මහා ශ්‍රාවක තනතුරු ලබන ඒ සියලු දෙනාත් පාරමී පුරාගෙන තුසිත දෙව්ලොව දැන් වැඩ ඉන්නේ. එතකොට පින්වතුනි, මෛත්‍රී බුදුරජාන් වහන්සේ පහළ වෙන කාලේ ඒ විස්තර ටිකක් හරිම ලස්සනයි. අද අපි මේ දකින මනුස්ස ලෝකෙ නෙමෙයි. ඔබට තේරෙයි, අද අපි මේ දකින මනුස්ස ලෝකයේ තුල අද තියෙන්නේ ලෝකෙ පිරිහිච්චම යුගයක්. මිනිස් ආයුෂ අවුරුදු 100නුත් පල්ලෙහාට පිරිහුණා කියන්නේ මිනිස්සුන්ගේ ආයුෂ පිරිහෙනකොට ගුණධර්ම වලින් පිරිහෙනවා. මිනිස්සුන්ගේ ලෙඩ රෝග වැඩි වෙනවා, ශරීර ශක්තිය දුර්වල වෙනවා, මිනිස්සු එන්න විරූපී වෙනවා. මේ වගේ මේ මිනිස්යන්ගේ ආයුෂ පිරිහීමත් එක්ක වෙන විකෘතිය, විනාශය, ලෝකෙ සිද්ධ වෙන විනාශකාරී යුග ගැන බුද්ධ දේශනාවල තියෙනවා. හැබැයි පින්වතුනි, දීර්ඝ ආයුෂ ඇති කාලවල, අවුරුදු දහස් ගණන් ආයුෂ තිබ්බ කාලවල මීට වඩා වෙනස්ම මනුස්ස ලෝකයක් තියෙන. ඒ නිසා අද කාලේ ඒ කාලේ මනුස්ස ලෝකෙ මේ වගේද කියලා එහෙම අපිට තර්ක කරන්න බෑ. මොකද දීර්ඝ ආයුෂ ඇති කාල ගැන දේශනාවේ තියෙනවා, ඇතැම් කාමාවචර දෙවියන් මනුස්ස ලෝකෙ හිත පිහිටවනවා දීර්ඝ ආයුෂ ඇති කාලවල. අපිට දිව්‍ය ලෝකවලට වඩා මේ කාලේ මනුස්ස ලෝකෙ හොඳයි. මනුස්ස ලෝක සැප බහුලයි ඒ කාලවල. ඒ නිසා දෙවියන් පවා මනුස්ස ලෝකෙ හිත පිහිටවන. දෙව්ලොව පහළ වෙන කල්ප වෘක්ෂ, දෙව්ලොව පහළ වෙන විමාන, ඒවා සමහර පින් ඇති අයට මනුස්ස ලෝකෙත් ඒ විදිහටම පහළ වෙනවා කියන. ඊළඟට අහසින් යන්න පුළුවන් රජවරු, සක්විති රජවරු, ඒ අහසින් යන්න පුළුවන් චක්‍ර රත්න, හස්ති රත්න, ඔය ඔක්කොම පහළ වෙන්නේ, සක්විති රජවරු පවා පහළ වෙන්නේ දීර්ඝ ආයුෂ ඇති කාලවල. එහෙමනම් අපිට පේනවා මනුස්ස ලෝකේ අදයි දීර්ඝ ආයුෂ ඇති කාලේ මනුස්ස ලෝකේ කියන්නේ මීට වඩා හාත්පසින් වෙනස් මනුස්ස ලෝකයක් ගැන ඒ තියෙන. එතකොට මිනිස් ආයුෂ අවුරුදු 80,000 වෙන කාලේ ඔය කියපු විදිහට මේ තියෙන ආයුෂ පිරිහිලා අවුරුදු 10ට අඩු වෙලා විනාශයක් වෙලා, ඉතුරු වෙන ටික දෙනාගෙන් ආයුෂ වැඩි වෙලා අසංකීයට වැඩි වෙලා, ඒ වැඩි වෙච්ච ආයුෂ අවුරුදු 80,000ට අඩු වෙච්ච කාලේ, ඒ වෙනකොට ලෝකෙ බොහෝම දියුණු සශ්‍රීක කාලයක්. එවැනි කාලේ දඹදිව කේතුමති නම් බොහෝම සශ්‍රීක රාජ්‍යයක් පහළ වෙනවා. අද බරණැස ඉසිපතන කියලා අපි හඳුන්වන ඒ බරණැස් නගරෙම තමයි අනාගතයේ කේතුමති රාජධානී බවට පත් වෙන්නේ මෛත්‍රී බුදුහාඳුරු පහළ වෙන කාලේ. ඒ කේතුමති රාජධානිය තුල ඒ මුල් කරගෙන මුළු දඹදිවම පාලනය කරනවා සංක කියලා සක්විති රජ කෙනෙක් ඒ කාලේ. මේ සංක කියන සක්විති රජුරුවොත් සිවුරංග සේනාව පිරිවරාගෙන අහසින් යන රජ කෙනෙක්. මේ සක්විති රජුරුවන්ට සක්විති රත්න, ඒ සේනාවන්, ඒ සියල්ල ඉන්නේ. මේ සංක කියන සක්විති රජුරුවෝ ලෝකේ පාලනය කරනකොට මේ සංක නම් වූ සක්විති රජුරුවන්ට ඉන්නවා සුබ්‍රහ්ම කියලා අග්‍ර පුරෝහිතෙක්, අර්ථයෙන් ධර්මයෙන් තමන්ට අනුශාසනා කරන පුරෝහිතතුමා. ඒ සුබ්‍රහ්ම කියන පුරෝහිතතුමාගේ බැමිණිය තමයි සුබ්‍රහ්මවතී කියන බැමිණිය මෑණිය. මෙන්න මේ සුබ්‍රහ්ම කියන පුරෝහිතයාටත් පුරෝහිතතුමාටත් ඒ බැමිණියටත් දාව තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොවින් චුත වෙලා ඇවිල්ලා බ්‍රහ්මවතී කියන ඒ මෑණියන්ගේ කුස තමයි පිළිසිඳගෙන ලෝකේ උපදී. මෛත්‍රී බෝසතාණන් වහන්සේ කියලා කියන්නේ සංඝ කියන සක්විති රජුරුවන්ගේ අග්‍ර පුරෝහිත බවට පත්වෙච්ච සුබ්‍රහ්ම කියන පුරෝහිතතුමාගේ, ඒ වගේම සුබ්‍රහ්මවතී කියන බැමිණියගේ දරුවා හැටියටයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ. මෛත්‍රී බෝසතාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා අවුරුදු 18,000ක් කල් ගිහි ජීවිතේ වාසය කරනවා. ඒ කාලේ මිනිස් ආයුෂ අවුරුදු 80,000. එතකොට අවුරුදු 80,000ක් දීර්ඝ ආයුෂ ඇති කාලේ අවුරුදු 18,000ක් කල් ගිහි ජීවිතය තුළ වාසය කරන බව දේශනාවේ තියෙනවා. එහෙම වාසය කරද්දී තමන්ගේ බිසව බවට පත් වෙලා ඒ කාලේ ඉන්නේ චන්ද්‍රමුඛී කියන දේවිය. බොහෝ කාලයක් සසර පෙරම් පුරාගෙන ආපු චන්ද්‍රමුඛී කියන දේවිය තමයි තමන්ගේ අග බිසව බවට පත් වෙන්නේ. ඒ මෛත්‍රී නම් වූ බෝසතාණන් වහන්සේට එදා අග බිසව බවට පත් වෙච්ච, තමන්ගේ දේවිය බවට පත් වෙච්ච චන්ද්‍රමුඛී කියන දේවිය තමන්ගේ එකම පුතු වන බ්‍රහ්මවර්ධන කියන පුතු බිහි කරන දවසේ සතර පෙරනිමිති දැකලා මෛත්‍රී බෝසතාණන් වහන්සේට ගිහි ජීවිතය ගැන කලකිරෙනවා. හැම බුදු කෙනෙක්ම මේ සතර පෙරනිමිති දකිනවා. මෛත්‍රී බෝසතාණන් වහන්සේ මේ සතර පෙරනිමිති දකිනවා. ඒ දකින්නේ දෙවියන්ගේ බලපෑම මත, දෙවියන්ගේ මැදිහත් වීම මත. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ඒ වෙනකොට අපේ බුදුරජාණන් වහන්සේගේ පිය රජ්ජුරුව සුද්ධෝදන රජ්ජුරුව මොනතරම් උපක්‍රම යෙදුවත් මහලු මිනිස්සු නගරේ වෙනත් ප්‍රදේශයක පදිංචි කෙරෙව්වා. ලෙඩ වෙන අය නගරේ වෙනත් ප්‍රදේශයක රෝගීන්ව පදිංචි කෙරෙව්වා. නගරේ වීදි සංචාරය කරන්න පෙර නගරේ සරසලා ලස්සන දේවල් විතරක් පේන්න සලස්සලා පුදුම විදිහ ආරක්ෂාවල් යෙදුවා මේ ගිහි බන්ධනවල හිර කරලා තියාගන්න. හැබැයි නියමිත කාලේ එනකොට දෙවියන්ගේ බලපෑම මත සතර පෙරනිමිති පේන්න පටන් ගත්තා. සතර පෙරනිමිති දැක්කා. ඒ වගේ තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ අවුරුදු 18,000ක් ගිහි ජීවිතය ගත කරලා තමන්ගේ දේවිය වන චන්ද්‍රමුඛී කියන දේවිය බ්‍රහ්මවර්ධන පුතු බිහි කරන දවසේ එදා සතර පෙරනිමිති දැකලා කලකිරිලා මාලිගාවේ උඩුමහල් තලයට ගිහිල්ලා දුෂ්කර ක්‍රියා කරන්න වාඩි වෙනවා. එතකොට මෛත්‍රී බෝසතාණන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ වගේ ගිහි ජීවිතය අතහැරලා මහා කැලේකට ගිහිලා දුෂ්කර ක්‍රියා කරනව නෙමෙයි. ඊළඟට දුෂ්කර ක්‍රියා කරන කාලය ගැන ගත්තත් සතියයි. දැන් ඔබට හිතෙන්න පුළුවන් අනේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ කාලේ, මෛත්‍රී බුදුහාඳුරන් කාලේ අවුරුදු 18,000ක් ගිහි ජීවිතෙත් ගත කරා නම් අවුරුදු 80,000ක් නම් ඒ කාලේ අවුරුදු දහස් ගාණක් ඉතින් දුෂ්කර ක්‍රියා කරන්නත් වෙයි තමා කියලා කෙනෙක් හිතන්න පුළුවන්. හැබැයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන්නේ සතියයි. ඒ සතිය දුෂ්කර ක්‍රියා කරන්නේ මාලිගාවේ උඩුමහල් තලයට ගිහිල්ලා, ඒ උඩුමහල් තලයේ තමයි වාඩි වෙලා සතියක් දුෂ්කර ක්‍රියා කරන්නේ. මේ සතියක් මෛත්‍රී බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරලා අවසන් වෙනකොට වෙසක් පුන් පොහෝ දවස උදා වෙනවා. එදා මෛත්‍රී බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා මම විමුක්තියක් පිණිස යා යුතුයි කියලා. හිතනකොටම දෙව් බඹුන් අහසින් ඇවිල්ලා බ්‍රහ්ම දෙවි කෙනෙක් අටපිරිකර පූජා කරනවා. මේ අටපිරිකර පිළි අරගෙන අටපිරිකරේ තිබිච්ච සිවුරු පිරිකර දරා ගන්නවා. තමන්ගේ දේවිය වන චන්ද්‍රමුඛී කියන දේවියම තමයි කිරිපිඩු පූජාව කරන්නේ. එතකොට මෛත්‍රී බෝසතාණන් වහන්සේට බුදු වෙන්න පෙර දින කිරිපිඩු පූජා කරන්නේ චන්ද්‍රමුඛී කියන තමන්ගේ දේවියමයි. මේ දේවිය පූජා කරන කිරිපිඩු දානේ වළඳලා දෙවියන් විසින් පූජා කරපු අටපිරිකර පිළි අරගෙන සිවුරු පිරිකර දරාගෙන මෛත්‍රී බෝසතාණන් වහන්සේ අහසින්ම වැඩම කරලා තමයි නුග බෝමුල වැඩින්. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ බෝධීන් වහන්සේ බවට පත් වෙන්නේ නුග බෝධීන් වහන්සේ. මේ නුග බෝධීන් වහන්සේ ළඟට මාලිකාවේ ඉඳන් වැඩම කරන්නේ අහසින්මයි. අහසින්ම වැඩම කරලා නැගෙනහිර දිශාවට මුහුණලා නුග බෝමුල වැද ඉඳලා කුසතන මත වැද ඉඳලා රාත්‍රී පළවෙනියාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානේ, රාත්‍රී දෙවෙනියාමේ චුතුප්පාත ඥානේ ඇති කරගෙන රාත්‍රී තුන්වෙනියාමේ පටිච්ච සමුප්පාදේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා අවසන් වෙනවා සමගම හිත සියලු කෙලෙසුන්ගෙන් ආශ්‍රවයන්ගෙන් මිදිලා මෙහි මහ භද්‍රකල්පේ පස්වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. එහෙමනම් අනාගතේ මේ මහා භද්‍රකල්පේම මෛත්‍රී නමින් සම්බුද්ධත්වයට පත් වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්නේ ඔන්න ඔය ආකාරයට. පින්වතුනි, මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය අවුරුදු 180,000 කල් පවතිනවා. දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ මිනිස් ලෝකයේ ආවිෂ ඉතාම අඩු කාලෙක. ඒ නිසායි අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය අවුරුදු 5000ක් කල් තමයි අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය පවතින්නේ. අවුරුදු 5000ක් කල් බුද්ධ ශාසනය පවතිනවා. ඒ නිසා තමයි අපේ බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරන්නේ උන්වහන්සේ කලින් පිරිනිවන් පෑවත් අනාගතයේ තව බොහෝ පින් ඇති අය ලෝකෙ පහළ වෙනවා. මිනිස් ආවිෂ අඩු කාලයක්. ඒ පින් ඇති අයට බුදුරජාණන් වහන්සේ වැස් දෙකෙන් දැකගන්න නොලැබුණත් ධාතුන් වහන්සේලා හරි දැකලා ඒ ධාතුන් වහන්සේලාට වැඳුම් පිදුම් කරලා පින් රැස් කරගෙන සුගතිගාමී වීම උදෙසා මාගේ ශාරීරික ධාතුන් වහන්සේලා මේ ප්‍රමාණයන්ගෙන් විසිරේවා කියලා ධාතුන් වහන්සේලා විසින් අදිෂ්ඨාන කරලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන. ඒ නිසා අනාගතේ දීර්ඝ ආයුෂ ඇති කාලවල පින්වතුනි ධර්මයේ සඳහන් වෙනවා අවුරුදු දහස් ගණන් දීර්ඝ ආයුෂ ඇති කාලවල බුදුවරු ධාතු විසිරෙන්නවත් අදිෂ්ඨාන කරන්නේ. බොහෝ බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේලාගේ සර්වඥ ධාතුන් වහන්සේලා පන් කැටියක් වගේ එකට කැටි වෙලා එකට පිහිටනවා. ඒ ධාතුන් වහන්සේලා විසිරෙන්නේ. ඒ නිසා ඒ ආයුෂ අඩු කාලවල තමයි බුදුවරු ධාතුන් වහන්සේලා විසිරෙන්න අදිෂ්ඨාන කරන්නේ අනාගතයේ පහළ වෙන පින් ඇති අයට. මේ ධාතුන් වහන්සේලාට හරි වැඳුම් පිදුම් කරලා පින් රැස් කරගෙන සුගතිගාමී වීම උදෙසා මේ ධාතුන් වහන්සේලා මේ ප්‍රමාණවලින් විසිරී පවතිවා කියලා අදිෂ්ඨාන පිහිටවන්. එනිසා පින්වතුනි, අද මේ වෙනකොට අපි ගෞතම බුද්ධ ශාසනය තුළ ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2500 ගානක් ගිය තැන මනුස්ස ලෝකෙ ඉපදිච්ච පිරිසක් අපි කවුරු. මේ වෙනකොට මිනිස් ආයුෂ පිරිහිලා අවුරුදු 100නුත් පල්ලෙහාට බැහැපු කාලයක්. අපිට අද මේ වෙනකොට ගෞතම බුද්ධ ශාසනය තුළ පිරිසිදුව තුනුරුවන් වැඩ ඉන්නවා තාම. පිරිසිදුව ඒ බුද්ධ වචන ටික අහන්න ලැබෙනවා, ධර්මයේ පවතින. හැබැයි අද අපි ඉන්නේ ධර්මයේ දියුණු කරගන්න පුළුවන් ලෝකෙක නෙමෙයි, ටිකක් අමාරු කාලෙ. හැබැයි අමාරුණත් වීරියවන්ත කෙනෙකුට සීලාදී ගුණ ධර්ම රැකගෙන බණ භාවනා කරගෙන හිත දමනය කරගෙන ධර්මාවබෝධයට වීරිය වැඩුවොත් ඒ අයට ධර්මාවබෝධය කරන්න අමාරුයි. ඒ අමාරු වෙලා තියෙන්නේ මේ යුගයේ කෙලෙස් වැඩි කාලයක්, කෙලෙස් වැඩි යුගයක්. ඒ කෙලෙස් වැඩි යුගයක ආයුෂ පිරිහිලා ලෙඩ රෝගවලට වේගෙන් ගොදුරු වෙනවා. මිනිස්සු එන්නේ එන්න කෙලෙස් වලින් විකෘති වෙච්ච කාලෙක තමයි අපි මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉන්නේ. ඒවගේම පින්වතුනේ, ධර්මයේ සඳහන් වෙනවා ඉතිහාස පොත්වල, අතීත පොත්වල බෝසතාණන් වහන්සේලා ගැන සඳහන් වෙන තැන්වල සඳහන් වෙනවා. දැන් බලන්න මේ මහා භද්‍රකල්පේ බුදු වෙච්ච බුදුරජාණන් වහන්සේලා ඒ පස් නම දිහා ගත්තු කකුසඳ බුදුරජාණන් වහන්සේත් මේ මහා භද්‍රකල්පේ මුලින්ම බුදුරජාණන් වහන්සේ හැටියට බුද්ධත්වයට පත් වුනේ උන්වහන්සේගේ පාරමී සම්පූර්ණ කරගත්ත නිසා. ඒ වගේම ඒ පාරමී සියල්ල සම්පූර්ණ කරගෙන මේ මහා භද්‍රකල්පේ දෙවනි බුදුරජාන් වහන්සේ හැටියට කෝණාගමන බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණා. ඒ වගේමයි පාරමී සියල්ල සම්පූර්ණ කරලා මේ මහා භද්‍රකල්පේ තුන්වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්. ඒ වගේමයි සාරා සංකීය කල්පලක්ෂයක් පාරමී සම්පූර්ණ කරලා මේ මහා භද්‍රකල්පේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ඊළඟට අනාගතයේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ 16 සංඛීය කල්පලක්ෂයක් පාරමී සම්පූර්ණ කරලා, ඒ කියන්නේ අපේ ගෞතම බුදුහාඳුරන්ටත් පෙර ඉඳන්ම පාරමී සම්පූර්ණ කරගෙන ඇවිල්ලා තමයි මේ මහා භද්‍රකල්පේ පස්වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට සම්මා සම්බුද්ධත්වයට පත්වෙන. එතකොට මේ බුදුරජාණන් වහන්සේලා පස් නමම කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම, ඒ වගේම මෛත්‍රී කියන මේ බුදුරජාණන් වහන්සේලා පස් නමම මේ මහා භද්‍ර කල්පයේ ආරම්භ වෙනකොටම පාරමී සම්පූර්ණ කරගත්ත පිරිසක්. එතකොට ඒ පාරමී සම්පූර්ණ කරලා සාරාසංකේය කල්පලක්ෂය, අටාසංකේය කල්පලක්ෂය, ඒ වගේම සොළොසාසංකේය කල්පලක්ෂය මේ විදිහට පාරමී සම්පූර්ණ කරගත්තා. ඒ අතර යම් යම් පාරමී අඩුපාඩු තියෙනකොට අපේ බෝසතාණන් වහන්සේ ඒ බුදුවරුන්ගේ විවරණ අරගෙන අපි දන්ව ආයමත් ඇවිල්ලා වෙස්සන්ත රාත්‍රි දාන පාරමිතාව සම්පූර්ණ කරා. ඒ වගේ ඒ පාරමී සියල්ල සම්පූර්ණ කරගන්න. මේ අතර සඳහන් වෙන හරි ලස්සන කතාවක්. ඒ තමයි මේ පාරමී පුරාගෙන යන කාලය අනුව ගත්තහම අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට පෙර මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙන්න නියමිතව තිබුණා. පාරමී පුරාගෙන එද්දී අපේ බුදුරජාණන් වහන්සේ සාරා සංකේ කල්පලක්ෂයක් තිස්සේ පාරමී පුරාගෙන ආවේ ප්‍රඥාධික බුදු කෙනෙක් හැටියට. ඒ වගේමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ වීරියාධික බුදු කෙනෙක් හැටියට සොළොසා සංකීය කල්පලක්ෂයක් පාරමී පුරාගෙන ආවා. මෙහෙම පාරමී පුරාගෙන එනකොට මේ මහා භද්‍ර කල්පයේ බුදු වෙන පිළිවළ අනුව ගත්තාම අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට පෙරයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුදු වෙන නියමිතව තිබුණේ. නමුත් එක ආත්ම භාවයකදී මේ දෙන්නම ගුරුවරයයි ගෝලයයි වෙලා ඉපදිලා හිටියා. ඒ වෙනකොට පාරමී සම්පූර්ණ කරගෙන එන කාලේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ තමයි එදා ගුරුවරයා. ගෝලයා බවට පත් වෙලා හිටිය අපේ බෝසතාණන් වහන්සේ. මේ ගුරුවරයයි ගෝලයයි දෙන්නම හොඳට භාවනා කරලා අෂ්ඨ සමාපatti දක්වාම හිත වඩාගෙන තාපසාරාමයක තවුස් පැවිද්දෙන් හොඳට ගුණ ධර්ම වඩාගෙන හිටියා. දෙන්නම බුද්ධත්වේ ප්‍රාර්ථනා කරනවා, පාරමී පුරනවා. එතකොට ඊළඟට මේ මහා භද්‍ර කල්පේ බුදු වෙන නියමිතව තිබුණේ. ඒ යන අතරතුර දවසක් මෛත්‍රී බෝසතාණන් වහන්සේත් අපේ බෝසතාණන් වහන්සේත් කැලේ මැදින් බොහෝ දුර ගමනක් යන්න දෙන්න පිටත් වුණා ගුරුවරයයි ගෝලයයි. මේම යනකොට එක අවස්ථාවක ලොකු වලක් වගේ තැනක දකින්න ලැබුණා කොටි දෙනක්, පැටව් එක මේ වලකට වැටිලා. පැටව් කීප දෙනෙක් ඉන්නවා කොටි දෙනට ආහාරයක් නැතුව බොහෝ කුසගින්නේ. අර පැටවුන් කන්න සූදානම් වෙනවා, බිම පෙරලෙනවා, දරාගන්න බෑ කුසගින්නට පුදුම වේදනාවකින් පැටව් කන්න හදනවා. ආයෙමත් දරු සෙනෙහස නිසා ආයෙමත් කුසගින්න දරාගන්න බැරුව බිම පෙරලෙනවා, වේදනාවෙන් ඉන්නවා. ඒ වෙලාවේ අපේ බෝසතාණන් වහන්සේත් මෛත්‍රී බෝසතාණන් වහන්සේත් මේ දිහා බලාගෙන ඉඳලා උන්වහන්සේලා වටහා ගත්තා මේ කොටි දෙන කුසගින්න දරාගන්න බැරුවයි තමන්ගේ පැටව් ආහාර කරගන්න හදන. ඒ වෙලේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ කියනවා අපේ බෝසතාණන් වහන්සේට, ඔබ චුට්ටක් ඔතනට වෙලා බලාගෙන ඉන්න, පැටව් කන්න ඉඩ දෙන්න එපා. මම ඉක්මනට ගිහිල්ලා කොටි දෙනගේ කුසගින්න නිවන්න ආහාර යමක් හොයාගෙන එන්නම් කියෝ කියලා මෛත්‍රී බෝසතාණන් වහන්සේ මේ කොටි දෙනගේ කුසගින්න නිවන්න මොනවා හෝ ආහාරයක් හොයන්න කැලේට ගියා. අපේ බෝසතාණන් වහන්සේ දැන් මේ දිහා බලාගෙන ඉන්නවා කොහොම හරි පැටව් කන්න නොදී බේරගන්න අර ආහාර ටික අරගෙන එනකම්. බොහෝ වෙලාවක් ගත වුණා, බැලුවා බැලුවා එන පාටක් නැහැ. තාම මෛත්‍රී බෝසතාණන් වහන්සේ ආහාර හොයමින් ඇවිදින. එහෙම ඇවිදිනවා එන පාටක් නැහැ. අර කොටි දෙනට කුසගින්න දරාගන්න බැරිම තැන පැටවුන්ව කන්න සූදානම් වෙනවා. ඒ මොහොතේ බැලුවා එන පාටකුත් නැහැ. අපේ බෝසතාණන් වහන්සේ තමයි එතන ආරක්ෂාවට තියලා ගියේ. උන්වහන්සේ කල්පනා කරා, මම ලෝතුරා සම්බුද්ධත්වයේ පිණිස පාරමී පුරාගෙන යන කෙනෙක්. මට අද පරමත්ත පාරමිතාව පුරලා දාන පාරමිතාවක් සම්පූර්ණ කරන්න ලැබෙන අවස්ථාව. මම මගේ ජීවිතේම ආහාරයක් කොට මේ කොටි දෙනට පූජා කරනවා. මම පරමත්ත පාරමිතාව පුරනවා. ඒ තුලින් මට ලෝතුරා සම්බුද්ධත්වයම ලැබේවා. මේ කොටි දෙනට පැටව ආහාර කරගන්න නොලැබේවා. මගේ ශාරීරියේම ආහාරයක් වේවා. ඒ පිණින් මට මතු ලෝතුරා බුද්ධ රාජ්‍යම ලැබේවා කියලා බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන තමන්ගේ ජීවිතේ පූජා කරලා කොටි දෙන ළඟට පැන්නා. ඒ වෙලාවේ කොටි දෙන ආහාර කරගත්. ටික වෙලාවකට පස්සේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ ආහාර ටිකක් හොයාගෙන ආවා. ඇවිල්ලා බලනකොට ගෝලයා පේන්න නැහැ, නවත්තලා ගිය කෙනා පේන්න නැහැ. වටපිට බැලුවා, පහළ බලනකොට ඇඳුම් කෑලි ටික දැක්ක ගෝලයා. ඒ වෙලේ කාරණේ වටහාගත්ත නුවණින් බැලුවා, ප්‍රාර්ථනාව දැක්කා. ඒ වෙලේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ ප්‍රාර්ථනාවක් කරා, ඉක්මම් බුදුන් බුදු වුණාවේ. තමන් තමයි ඉස්සල්ලා බුදු වෙන්න හිටියේ. පාරමී පුරාගෙන ඇවිල්ලා මෛත්‍රී බෝසතාණන් වහන්සේ මුලින්ම බුදු වෙන්න හිටියේ. නමුත් මේ කරපු පරිත්‍යාගය නිසා ඉක්මම් බුදුන් මට කලින් බුදු වුණාවේ, මම ඊළඟට බුදු වෙන්නම් කියලා ප්‍රාර්ථනාවක් කරලා අපේ බෝසතාණන් වහන්සේට ඒ කරපු පරිත්‍යාගයේ මත මට කලින් බුදු වුණාවේ කියන ප්‍රාර්ථනාව කරා. අන්න ඒ නිසා තමයි අපේ බෝසතාණන් වහන්සේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේට පෙර මේ මහා භද්‍ර කල්පේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට මිනිස් ආයුෂ අඩුම කාලෙක හරි මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉක්මනින් සම්බුද්ධත්වයට පත් වුණේ. ඒ නිසා පින්වතුනි, අද කාලේ ඉන්න අපේ වාසනාව, අද අපි බුදුවරු බොහෝ වෙලාවට දැන් මේ මහා භද්‍ර කල්පේ කකුසඳ බුදුහාඳුරු පහළ වුණේ මිනිස් ආයුෂ අවුරුදු 40,000ක් වගේ දීර්ඝ කාලෙක. ඊළඟට කෝණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වුණේ මිනිස් ලෝකයේ ආයුෂ අවුරුදු 30,000ක් වගේ වෙච්ච දීර්ඝ කාලෙක. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මිනිස් ලෝකයේ ආයුෂ අවුරුදු 20,000ක් වගේ වෙච්ච කාලෙක. නමුත් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මිනිස් ලෝකයේ ආයුෂ අඩුම කාලෙක, ඒ කියන්නේ අවුරුදු 120ක් වගේ වෙච්ච කාලෙක. පින්වතුනි, බෝසතාණන් වහන්සේලා තුසිත දෙව්ලොව ඉඳන් පස්මහ බැලුම් බලනවා හැම බෝසත් කෙනෙක්ම මෞකුස පිළිසිඳ ගන්න පෙර. ඒ තමයි දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීරිය, කන්ති, සච්ච, අදිඨාන කියන පාරමී ධර්ම සියල්ල සම්පූර්ණ කරලා අවසන් වෙලා මෞකුස පිළිසිඳ ගන්න පෙර තුසිත දෙව්ලොව ඉඳන් බලනවා තමන්ට මෞකුස පිළිසිඳ ගන්න තරම් සුදුසු පරිසරයක් ලෝකේ තියෙනවද, ඊට සුදුසු පින්වන්ත අම්මා කෙනෙක් ඉන්නවද, මොන වගේ රටකද, මොන වගේ ප්‍රදේශයකද, ඒ වෙනකොට මනුස්ස ලෝකේ මිනිසුන්ගේ ආයුෂ කොච්චරද කියලා බලනවා. ඒක තමයි අපි කියන්නේ පස්මහා බැලුම් බලනවා, ආයුෂ දිහා බලනවා. ඒ ආයුෂ දිහා බලන්නේ මනුස්ස ලෝකේ ආයුෂ අවුරුදු 100ට වඩා වැඩිද කියලා බලනවා. කාලය, දීපය, දේශය, කුලය, මව, එතන කාලය කියන්නේ මනුස්ස ලෝකේ ආයුෂ ගැන. ඒ සුදුසු කාලයක්ද දැන් මනුස්ස ලෝකේ? අවුරුදු 100න් පල්ලෙහාට ආයුෂ බැස්සා කියන්නේ ධර්මාවබෝධයට හිත් පහල කරගන්න අමාරුයි මිනිස්සුන්ට කෙලෙස් වැඩි කාලයක්. ආයුෂ පිරිහිලා, ලෙඩ රෝග වැඩි, විකෘති වෙච්ච ආසාවන්ගෙන් යුක්තයි. කෙලෙස් වැඩි කාලවල මිනිස්සුන්ට ආයුෂ අඩු කාලවල නිවන් අවබෝධයට හිත් නැඹුරු කරගන්න අමාරුයි. ඒ නිසා මිනිස් ආයුෂ අවුරුදු 100ට වැඩි කාලවල විතරයි බුදුවරු පහළ වෙන්නේ. අපේ බෝසතාණන් වහන්සේදා මනුස්ස ලෝකෙ දිහා බලනකොට මිනිස් ආයුෂ අවුරුදු 120ක්, අවුරුදු 100ට වඩා වැඩි. ඒ නිසා තුසිත දෙව්ලොවින් චුත වෙලා පින්වන්ත මහා මායා දේවිය කුස පිළිසිඳගෙන එදා ලෝතුරා සම්බුද්ධත්වයට පත්වීම පිණිස මනුස්ස ලෝකෙට වැඩම කරා. එදා අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා දහම් දෙසලා උන්වහන්සේ පිරිනිවන් පෑවා. හැබැයි ඔබට හිතෙන්න පුළුවන් ඒ කාලේ එහෙනම් අඩුවෙන් නිවන් දකින්න ඇති කියලා. පින්වතුනි, මනුස්ස ලෝකෙ පිරිස අඩු වුණාට දෙව් බමුන් විශාල වශයෙන් නිවන් දැක්. මේ ආයුෂ අඩු වැඩිකම තියෙන්නේ මනුස්ස ලෝකෙ. කාලෙකට අසංකීය දක්වා වැඩි වෙනවා, කාලෙකට අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙනවා. ආයෙමත් විශාල විනාශයක් වෙලා වැඩි වෙලා අසංකීයට වැඩි වෙනවා, ආයෙමත් අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙනවා. මේවට කියන්නේ අන්තක්කල්ප. කල්පයක් තුල තියෙන අන්තක්කල්ප. එතකොට මේ අන්තක්කල්ප අතරතුර ආයුෂ අඩු වැඩි වීම තියෙන මනුස්ස ලෝකෙ. හැබැයි දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ ඒ ආයුෂ අඩු වැඩි වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා දැන් අපේ බුදුරජාණන් වහන්සේගෙන් බණහල නිවන් දැකපු ප්‍රමාණය ගැන දේශනාවේ අටුවාවල විස්තර වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙච්ච තැන ඉඳන් උන්වහන්සේ අවුරුදු 45ක් වැඩ ඉඳලා පිරිනිවන් පාන මොහොත වෙනකොට බුදුරජාණන් වහන්සේගෙන් බණහල නිවන් අවබෝධ කරගත්ත ලෝක සත්වයන්ගේ ප්‍රමාණය සූවිසි අසංකේය 9 කෝටි 60 ලක්ෂයක් දෙනා. එතකොට හිතන්න, සූවිසි අසංකේය 9 කෝටි 60 ලක්ෂයක් දෙනා ගෞතම බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොත වෙනකොට උන්වහන්සේගෙන් බණ අහලා නිවන් දැක්. හැබැයි ඒ අතරින් වැඩිපුරම දෙව් මමුන් තමයි මාර්ගඵල ලැබුවේ. ධම්මචක්ක දේශනාව අහලා මනුස්ස ලෝකේ කෙනෙක් සෝවාන් වෙනකොට 18 කෝටියක් දෙවියන් එදා මාර්ගඵල ලැබුවා. දෙවියන් අතරින් කෝටි ගණනින් පිං පිරිච්ච අය, පාරමී සම්පූර්ණ කරගත් අය දිව්‍ය බ්‍රහ්ම ලෝකවල ඉඳන් මාර්ගඵල ලබනවා. ඒ නිසා පින්වතුනි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ පින් ඇති බොහෝ පිරිස නිවන් අවබෝධ කරගත්තා. හැබැයි අපි මොකක් හෝ අපේ එදා තිබ්බ දුර්වලතාවයක් අඩුපාඩුවක් පින් නැතිකම හෝ නිසා අපි තාමත් සසර ඉපදී ඉපදී යනවා. හැබැයි අපි යම් මට්ටමින් හරි පෙර පිනක් තියෙනවා, තාම බුද්ධ ශාසනයේ තියෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2559ක් වෙච්ච කාලෙක තාමත් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා, බුද්ධ අධිෂ්ඨාන ලෝකේ තියෙනවා, ඒ ධර්මයේ පිරිසිදුව තියෙනවා, බුද්ධ ශාසනයේ පවතින කාලෙක අපි ආයෙමත් මනුස්ස ලෝකේ ධර්මයේ තියෙන රටක තියෙන පලාතක පතිරූප දේශේක ඉපදුනා පෙර පිනක් ඇතුව, පුබ්බේච කත පුඤ්ඤත පෙර පිනක් ඇතුව අපි ඉපදුනා. ඒ නිසා අපිට බණ ටික අහන්න ලැබෙනවා, කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙනවා, අප්‍රමාදී වෙන්න ඕන කියලා නිකන් අහන්න හරි ලැබෙනවා, මේ ධර්මයේ දියුණු කරන්න පුළුවන්, මේ ජීවිතේ යමක් කරගන්න පුළුවන් කියලා අපිට අහන්න හරි ලැබෙනවා. අපි පෙර පින් ඇති පිරිසක්. හැබැයි අපි මේ ලැබිච්ච අවස්ථාවේ අතහැරගත්තොත් අපිට අපායකට වැටුනොත් ආයි ගොඩ එනකොට මෛත්‍රී බුද්ධ ශාසනයත් ඉවරයි. දැන් ඔබට මේ දේශනාව තුළ මේ මෛත්‍රී බුදුරජාන් වහන්සේ ගැන වැඩිපුර කරුණු කියවෙච්ච නිසා, මෛත්‍රී බුදුරජාන් වහන්සේ ගැන බොහොම ලස්සන විස්තර ගොඩක් කියවෙච්ච නිසා ඔබට හිතෙන්න පුළුවන් අනේ එහෙනම් මෛත්‍රී බුදුහාඳුරන්ගේ කාලේ නිවන් දකින්න එක අපිට හොඳයි කියලා. හැබැයි මෛත්‍රී බුද්ධ ශාසනයේ නිවන් දකින්න නම් මේ ජීවිතේ පුළුවන් තරම් වීරිය වඩාගෙන ධර්මාවබෝධයට මහන්සි ගන්න ඕනේ. බැරි වෙලාවත් මේ ජීවිතේ අපාය පැත්තකට වැටුනොත්, සතර අපායකට වැටුනොත් ආයි උඩට එන්නේ කන කැස්පෑ වියසිදුරෙන් අහස බැලුවා වගේ. ඔය උපමාවලින් බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ අපායකට වැටුනොත් ආයි කවදාහරි කැරකිලා කැරකිලා සුගතියකට එනකොට ඔය මෛත්‍රී බුද්ධ ශාසනය නෙමෙයි, මෛත්‍රී බුද්ධ ශාසනෙත් ඉවර වෙලා කල්ප ගණන් බුද්ධ ශූන්‍ය කාලෙක ඉවිලා තියෙන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි මේ අපි ඉන්නේ තීරණාත්මක තැනක. අපි ඉන්නේ ගෞතම බුද්ධ ශාසනයක් තුළ. ඔබ මේ ජීවිතයේ වීරියෙන් ධර්මයේ දියුණු කරොත් මේ ජීවිතයේ ඔබට ප්‍රතිඵල කරා යන්න පුළුවන්. ඔබ ධර්මාවබෝධයේ පිණිස අවංක උත්සාහයක් ගත්තොත් මේ ජීවිතයේ අඩුගානේ ඔබ සෝවාන්වත් වෙනවා කියන වීරියෙන් මහන්සි අරගෙන, අපි හිතමු ලෙඩක් දුකක් අසනීපයක් මොනවා හරි හේතුවක් නිසා ඊට පෙර හදිස්සිය හරි ඔබ මරණයට පත් වුණා කියලා, ඔබ අවංකව ධර්මාවබෝධයට මහන්සි ගත්ත කෙනෙක් නම් ඔබ මරණින් මත්තේ සුගතියක දිව්‍ය ලෝකයක හරි උපදිනවා. ඔබට මෛත්‍රී බුදුරජාන් වහන්සේ පහළ වෙන කාලේ හරි ඉතිරි මාර්ගඵල ලබාගෙන නිවනට යන්න මාර්ගේ පෑදෙනවා. මොකද මනුස්ස ලෝකේ කාලෙන් අපිට අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් වුණත්, මොකද මනුස්ස ලෝකේ දැන් ආයුෂ අඩු නිසා තමයි අපට එහි දීර්ඝ කාලයක් වෙලා තියෙන්නේ. නමුත් දිව්‍ය ආයුෂ දිහා බලනකොට දිව්‍ය ලෝකෙ ඉපදිච්ච කෙනෙකුට මෛත්‍රී බුදුහාඳුරෝ පහළ වෙනවා කියන්නේ ඒ තරම් දීර්ඝ කාලයක් නෙමෙයි. ඒ නිසා පින්වතුනි අප්‍රමාදීව සද්ධාව දියුණු කරගන්න, ධර්මාවබෝධයම අරමුණු කරගෙන සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන ගුණධර්ම වඩන්. ඒ ගුණධර්ම වඩාගෙන මමත් කොහොම හරි ධර්මයම අවබෝධ කරගන්නවා, නිවන් අවබෝධයම කරනවා කියන චේතනාවෙන් ගුණධර්ම පුරන්න. එතකොට ඔබට මේ ජීවිතයේ වීරිය වඩන කෙනාට මෙලොවම යම් මට්ටමකට ප්‍රතිඵල ලබන්න පුළුවන්. අඩු ගානේ ඔබට සුගතියක හරි ඉපදිලා නිවන් මාර්ගේ දියුණු කරගන්න පුළුවන්. එහෙම අවංක උත්සාහයක් ගත්ත කෙනෙකුට තමයි මෛත්‍රී බුද්ධ ශාසනය හරි ධර්මයේ දියුණු කරගන්න මුණ ගැහෙන්නේ. එහෙම නැතුව මෙලව ලැබිච්ච අවස්ථාව අතහැරලා මෛත්‍රී බුද්ධ ශාසනයේ පතපත ප්‍රමාදයට පත් වුණොත් ඔබට මෙලවත් නැහැ, පරලවත් නැහැ. මෛත්‍රී බුද්ධ ශාසනයේ කාලෙත් අපායක ඉන්න වෙන්න පුළුවන්. ඒ නිසා මේ ජීවිතේ අප්‍රමාදීව ධර්මාවබෝධයට වීරිය වඩන්න. ඔබ හැම දිනාටම උතුම් වූ ධර්මයේම දියුණු කරගන්න වාසනාවම ලැබේවා, ලැබේවා, ලැබේවා කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.
1: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානු ශාසනාවයි. සදහවත් පින්වත් ඔබට සිදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබර දායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077-912-47-15 077-60-40-160 දුරකථන අංක මගින්ද 071-80-27-197 WhatsApp අංකය මගින්ද, නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන් අතර ධර්ම
2: දානය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන්විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමගයි.

හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාත් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි. ධම්මපදය යමකවත්.

සියලු සත්වයනි, සසර සියලු දුක් දුරු කරන්නා වූ නිරන්තරයෙන්ම මොක්ෂරස්වි සම්පත්තිය ළඟා කරන්නා වූ මුනිඉන්ද්‍රයන් වදහල පින් කළ මැනවි. හේතුව පින්කම් කළ නොහැකි කාල 8ක් ඇති හේතුව

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.

0: පින්වති. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද. මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයෙහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්තවස්.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ, සුදිල ගුවන් විදුලිය.

0: පියමුතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා ඒක දුස්සදායක කියලා හාමුදුරුව කෙනෙක්. එක දවසක් මේ ස්වාමින් වහන්සේ පැහැදුණු සිතින් නුවණ යොදාගෙන පියමුතුරා බුදුරජාණන් වහන්සේට පින්වතුනි එක් වස්ත්‍රයක් පූජා කරනවා. ඒ පූජා කිරීමේ ආනිසංසයෙන් 36 වතාවක් සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිනා තිබෙනවා. 33 වතාවක් මහා රාජ්‍යයේ පෘථිවි රාජ්‍යයේ රජකම් කරන තිබෙනවා. මනුලොවදී සඳහන් කරලා තියෙන ආනිසංස මෙහෙම දක්වන්නට පුළුවන්. රූමත් පුද්ගලයෙකු බවට පත්වීම, ගුණවන්තයෙකු බවට පත්වීම, බොහෝ වස්ත්‍රාදිය ලැබෙන කෙනෙක් බවට පත්වීම, බොහෝ භෝග සම්පත් ඇත්තෙකු බවට පත්වීම, උඩුමියන් ලැබීම, රන්වන් පාට ශරීරයක් ලැබීම, රන් රිදී මුතුමැණික් කියන මේ කාරණාවන්හි ආඩ්‍ය වූ සම්පන්න ලස්සන ජීවිතයක් ලැබීම වස්ත්‍ර පූජාවේ ආනිසංස වශයෙන් සඳහන් වෙනවා. මීට අමතරව පින්වතුනි පිරිනිවන් අපදානයට අනුව මෙන්න මේ කියන ආනිසංසද ලබා ගන්නට පුළුවන්. දුහුවිලි නොඇලෙන සමක් ඇත්තෙකු වීම. දුහුවිලි ඇලෙන්නේ නැති සමක් ඇත්තෙකු බවට පත්වීම. කාන්තිමත් ලස්සන ශරීරයක් ලැබීම. සුසිනිඳු ශරීරයක් ලැබීම. මෙන්න මේ ආනිසංස ලැබෙනුයේ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් වස්ත්‍ර පූජා කිරීම හේතුවෙන්.
1: සුදුලගුවන් බුදලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

දකින් වෙත. පින් කළ තැනැත්තා මෙලවත් සතුට වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුට වෙනවා. ඒ විතරක්ද ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුට වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවත්.

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

සමහරු සන්තෝෂයෙන් නොයෙක් සැප විඳ පව් පින් කළ අයගේ ස්වභාවයන් තම ඇසින්ම දැක දැකත් පව් පින්වල විපාක වචනයෙන් කියා දුන්නත් ඒවා පිළිගෙන පින් නොකරති. එබඳු අය අපායේ ගොස් වැටුණ විට දුකෙහි කෙලවරක් නැත්තේය.

0: சுதில குவான்விதுலிய
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත පව් කරන්නා මෙලොවත් ශෝක කරයි, ඒ වගේම පරලොවත් ශෝක කරයි, දෙලොවම ශෝක කරමි. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් ශෝක කරමි. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන ඔබත් මේ ආකාරයට ශෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යම්

0: සුද්ධි ලගුවන් විදිලිය සමඟයි ඔබ රැඳී සිටින්නේ.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

0: ලංකාවේ දොරකුළු විවරකරන ආධ්‍යාත්මික හඬ
1: FM 98.1 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: දක්වන්න
1: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

ආසා කරමින් රසමුසු භෝජන අනුභව කළද සුවඳැති සිත් ඇදගන්නා වූ සඳුන් ශරීරයෙහි ගැල්ලුවද නොයෙක් ආභරණවලින් නිසි ලෙස සැරසුනද මේ ජීවිතය බහුරු කෝලම් පාලා ගියාක්.

පින්නත. පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කළයි, හොඳ වැඩක් කළයි, යහපත් දෙයක් කළයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යමපවත්තා.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 98.1 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: බුදුමග තෙරට් කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
1: සුදුල ගුවන්විදුලිය.

පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේ. ධම්මපදය අරහන්

අධාර්මිකව ජීවත් වනවාට වඩා ධාර්මිකව මිය යාම උතුම්ය. ඒ ආකාරයට දේශනා කරන ලද බුදුබණ සිහිකොට පින්දහම් සිදුකොට සත්‍ය වශයෙන්ම නිවනට පැමිණෙන්න

පින්වත අනුන්ගේ රළුපරළු කතා අනුන් කල නොකල දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කල යුතු දේ තමාම කරන දේ තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය.

0: තමන්ගේ ඉසගිනිගත් අයකු එම ගින්න නිවා දමන්නට උත්සාහ ගන්නාසේ පින් කිරීමට මදකුත් පමා නොවිය යුතුය. මේ සංසාරයේ අත් නොහැර යන්නා වූ අනන්ත වූ දුක් රාසිය අත්හැර දැමීම සඳහා වෙනත් විශේෂ උපදේශයක් කොයිනි.
1: බුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

පින්වත සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදෙනාම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි ධම්මපදය

0: උපකාර පිදීමේ අනුසස් විපාක. පින්වතුනි, අත්තදස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මෝගරාජ කියලා හාමුදුරු කෙනෙක් සිටියා. මේ මෝගරාජ හාමුදුරු තැන්පත් වූ සිතින් නුවණ යොදාගෙන එක දවසක් දඬුවැල් බෑයක් පූජා කරනවා. දඬුවැල් බෑයක් කියන්නේ මී වදයක් අත්තදස්සේ බුදු හාමුදුරුවන්ට පූජා කරනවා. ඒ උතුම් පින, ඒ පූජා කිරීමේ ආනිසංස 14 වතාවක් සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 500 වාරයක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 28 වතාවක් පෘථිවි රාජ්‍ය කරලා තියෙනවා. අවසානයේ ඒ පින හේතු වීමෙන් උතුම් නිවන ලබා ගැනීමටද ඒ පින උපනිශ්‍රේ වෙලා තිබෙනවා. කල්පනා කරන බලන්න, ඔබ ඔබේ ජීවිතයෙන් ආහාර පාන ආදී කොයිතරම් පූජා කරලද? හැබැයි පින්වතුනි, ඒ පූජා කරත් කොයිතරම් සිත තුල සිත සකස් කරගෙන පූජා කළොත් පමණයි එහි ආනිසංස ලැබෙන්නේ. සිත සකස් කර ගන්නවා කියන්නේ ලෝභ දෝෂ මෝහ කින කුසල මූලයන් යටපත් කරගෙන ශ්‍රද්ධාව ගෞරවයේ සිතේ තියාගෙන පූජා කිරීම. ස්වාමින් වහන්සේ නමකට, රුගී මගී යාචකාදීන්ට, මේ කොයි කෙනාට යමක් ඔබ විසින් දුන්නේද දෙනවාද, ඒ දිය යුත්තේ ඔබේ සිත සකස් කරගෙන. අන්න එවිට එහි ආනිසංස එලෙසින්ම ලබා ගන්නට පුළුවන්. පින්වතුනි, පියමුතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ උත්පල දායකා කියන තෙරණිය එක භික්ෂූන් වහන්සේ නමකට එක දවසක් පිණ්ඩපාත දානයක් පූජා කරනවා. ඒ පිණ්ඩපාත දානයට දානය සහ වස්ත්‍රයක් පූජා කරනවා. ඒ පූජාව මා මුලින් සඳහන් කළ ආකාරයට ශ්‍රද්ධාවෙන් තමයි පූජා කරේ. බලන්නෙහි ආනිසංස කොයිතරම්ද කියලා. දහස් වතාවක් සක්දෙවිඳුගේ මෙහෙසිය බවට පත් වෙලා ඉපදුනා. ඒ වගේම දහස් වතාවක් සක්විති මෙහෙසිය බවට පත් වෙලා ඉපදුනා අතර එසේම භික්ෂා දානයේ හේතුවෙන් එතුමියට සසර දිනීමට හේතු වුණා.
1: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

තමන්ගේ වැඩමෙන්ම අනුන්ගේ වැඩද නැතහොත් ස්වාර්ථය මෙන්ම පරාර්ථයද සමසේ සිටිය යුතුය. එසේම මෛත්‍රීසිත සෑම දිනා කෙරෙහි පැතිරිය යුතුය.

මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්නේ.

0: පින්වත යම් කෙනෙක් කෙලෙස් කහට රහිත ඒ කියන්නේ කෙලෙස් කහට නැති සීලය මනාකොට ආරක්ෂා කරනවා ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හිතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය යමකවත්
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

ජීවිතෙහි ගිනි මොලවන තෙක් කකුලුවා සැපයක් යයි සිතා සැලියෙහි ජල ක්‍රීඩා කළේය. ඒ සැබවින්ම රැවටීමකි. මේ වූ කලී තාවකාලික වූ කාමලෝකයෙහි සැපතට කදිම උදාහරණයකි. කම් රස විඳීමෙහි සදාකාලික සැපතක් කොයින්ද?

සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි ධම්මපදය යමකවත්

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමට සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.
1: සුදිල ගුවන් විදුලිය

පින්වත, ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේ. ධම්මපදය

මස්ලි නැතියට ලෙව කන්නා වූ බල්ලන්ට කුස්පිරුමක් නම් කිසිදා නොවන්නේය. ජීවිතයද එබඳු දෙයකි. අප ඒ සැපතට ලොබකම් කරමින් එහි ඇති සැබෑ තත්වය නුදුටුවද සැබවින්ම ජීවිතය දුකක්මය.

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු හයට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන්විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන්විදුලිය සමග.

කාබි නිරන්තරයෙන් සැරසීමෙන් ඇති ඵලය කුමක්ද? මේ කුණු සිරුර දමා යනවා මිස කොහේ නම් රැගෙන යන්නද? හැම විට කම්මැලි නොවි පින් කර ගන්නවා නම් මේ නිම්හින් නැති භවසාගරයෙන් එගොඩ විය හැකිය.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නේ.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රණ්ඩු ඇතිවන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරුකීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටී. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තැන තැන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වතේ. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද? මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයේහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්තවක්.

0: භික්ෂූන් වහන්සේ නමකට කුටියක් සාදා පූජා කිරීමේ විපාක. කාරුණික පින්වතුනි, ඔබට මේ කියා දීමට බලාපොරොත්තු වන්නේ මහා පින් කමකානිසංස. සමහර වෙලාවට ඔබේ ජීවිතයෙන් ඒ පූජාවකට ඔබ සම්බන්ධ වෙලා තිබෙන්නට පුළුවන්. ඔබ ආධාර උපකාරයක්, ශ්‍රමදායකත්වයක් දරා තිබෙන්නටද පුළුවන්. සමහර වෙලාවට ඔබේම මුදලින්, ඔබේම දායකත්වයෙන්, ඔබ විසින්ම ඒ උතුම් පූජාවක් සිදු කර තිබෙන්නට පුළුවන්. එහෙමනම් එය සිහි කටයුතු කරගෙන එහි ආනිසංස අපදාන පාලියට අනුව සඳහන් වෙලා තිබෙනවා මෙහෙම. නලකුටි දායක කියන හාමුදුරුව කෙනෙක් නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියා. නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ නලකුටි දායක කියන මේ හාමුදුරුව එක දවසක් නාරද බුදුරජාණන් වහන්සේට බටදඬු වලින් ඉතාම අලංකාරවත් කුටියක් සකස් කරලා පූජා කරනවා. වනාන්තරයේ තියෙන බටදඬු අරගෙන අලංකාරවත් වූ කුටියක් සකස් කරලා ශ්‍රද්ධාවෙන් යුක්තව බුදුරජාණන් වහන්සේට පූජා කරලා තියෙනවා. අන්නෙහි ආනිසංස පින්වතුනි, 34 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තියෙනවා. 34 වතාවක් අවසානයේ සඳහන් වෙන්නේ ඒ විදිහට රාජ සම්පත් විඳිමින්, දෙව් මිනිස් සැප සම්පත් විඳිමින්, ඒ අනුභවයෙන් ධර්මය අවබෝධ කරගැනීමේ නුවණ, ප්‍රඥාව, අවබෝධතාවය ඇතිව නිවන් පසක් කර ගැනීමට මහස්සේ පිටුවහලක් වුණ බව සඳහන් වෙනවා. එවැගේම තමයි නාලාගාරික ස්වාමින් වහන්සේ. ඒ හාමුදුරු වැඩ සිටි නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ. නලාගාරික හාමුදුරුව නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියා. එක දවසක් නාරද බුදුහාමුදුරුවන්ට මේ හාමුදුරුව බටකිලියක් සකස් කරලා ඒ මත තන අතුරලා බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. අන්න බලන්න, ශ්‍රද්ධාවෙන් ඒ පූජාව සිදු කිරීමේ ආනුභාවයෙන් 14 වතාවක් දෙව්ලෝ සැප සම්පත් වින්දා. 74 වතාවක් සක්විති රජ බවට පත් වුණා. අවසානයේ මහරහත් භාවයට පත්වන්නටද ඒ පින, ඒ ආනුභාවය හේතු වෙලා තිබෙනවා. එනිසා පින්වතුනි, එය මහා ආනිසංස සමුදායක් ගෙන දෙන උතුම් පින්කම. ඒ වගේම තවත් ස්වාමින් වහන්සේ නමක් සිටියා, තිනකුයි දායක යන නමින්, තිනකුයි දායක කියන හාමුදුරුව. මේට කල්ප 91කට පෙර 16ක්ව ඉපදිලා, 16ක්ව ඉපදී කටයුතු කරන සමයේ දිනක් කැලයට යනවා. ඒ වනාන්තරයට ගිය විටක ලී කෑලි 6ක් අරගෙන දෙක දෙක කතිර සිටිනසේ බැඳලා ඒ මත තන අතුරලා කුටියක් සකස් කරලා මහා සංඝරත්නයට පූජා කරා. මේ තිකුණාය දායක කියන ස්වාමින් වහන්සේ වනාන්තරයට ගිය වෙලේ මේ විදියට මේ උතුම් පූජාව සිද්ධ කරා. උන්වහන්සේ විසින්ම එය සකස් කරගෙන මහා සංඝරත්නයට පූජා කරා. පින්වතුනි, ඒ පිදූ පිනෙන් ලැබෙන ආනිසංස මොනවාද කියලා ඔබ දන්නවාද? අසන්න. තෞතිසා දෙව්ලොව දෙව්විමනක් පහළ වුණා කියනවා. ඒ වගේම උපනුපන් තැන තම සිතේ හැටියටම ප්‍රාසාද මන්දිර පහළ වුණා කියලා සඳහන් වෙනවා. බිය නැතිවීම, තැති ගැනීම, ලොමු දැහැ ගැනීම නැත්තෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම යන හැම තැනකදීම සිංහ, ව්‍යාඝ්‍ර, වලස්, වෘක ආදී සතුන්ගෙන් පීඩාවක් සිදු වෙලා නැහැ. වනාන්තරයේදී යන විට එහෙම සතුන් ඉන්නව නම් ඒ සතුන් ඈත් වෙලා තියෙනවා කියනවා. ඒ වගේම සර්පයන්, භූතයන්, නාගයන්, කුම්භාණ්ඩයන්, රකුසන් තමා යන විට මාර්ගයෙන් ඉවත් වෙලා තියෙනවා. අවසානයේ අප බුදුසසුනේදී සාන්ත සුවයට පත් වී නිවන අවබෝධ කරගෙන තිබෙනවා. පණන් සද්ධාවෙන් කරපු මේ පින්කමේ ආනිසංස හේතුයි. එනිසා ඔබත් ඔබේ ජීවිතය තුලින් පින්වතුනි මේ පින්කමකට සම්බන්ධ වෙලා තිබෙනවනම්, ඔබ විසින් මේ පින්කමක් සිදු කරන තිබෙනවනම්, සිත සකස් කරගෙන සිත ශ්‍රේෂ්ඨ කරගෙන ඒ පින්කමේ ආනිසංසය එලෙසින්ම ඔබට ලබා ගන්නට පුළුවන්.
1: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා, ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යම ලෝකය එහෙම නැත්නම් සතර ආපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල් කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය කුප්පවග්ගය.

උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සෑම විටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ මන්ද?

පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කල නොකල දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කල යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පව.

0: සුදු ලගුවන් ගුදලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

සතියේ සෑම දිනකම පස්වරු දෙකේ සිට හතර දක්වා සුද්ධි ලඝුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන මියුරෝ හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකියි.

0: නියකපන අවිපිදීමේ විපාක පහ. නියකපන අවිපිදීමේ විපාක පහක් පිළිබඳව පිළින්ද වච්ච අපදානයට අනුව මෙහෙම සඳහන් වෙනවා. බොහෝ දැසිදස්සං ලැබෙනවා. ගව අශ්ව සම්පත් ලැබෙනවා. ආරක්ෂක මෙහෙකරුවන් ලැබෙනවා. කෙස් රැවුල් කපන්නන් ලැබෙනවා. බත් පිසින්නන්ද ලැබෙනවා. මෙන්න මේ කියන ආනිසංස පහ ලැබෙන්නේ පින්වතුනි නියකපන අවි පූජා කිරීමේ ආනිසංස වශයෙන්. බොහෝ දැසිදස්සන් ලැබෙනවා. ගව අශ් ආදී සම්පත් ලැබෙනවා. ආරක්ෂක මෙහෙකරුවන් ලැබෙනවා. කෙස් රැවුල් කපන්නන් ලැබෙනවා. බත් පිසින්නන් ලැබෙනවා. තමන්ගේ ජීවිතය ගත කිරීමට අවශ්‍ය කරන මහා ආනිසංස සමුදායක් මේ පුංචි දෙයක් පූජා කිරීමෙන් ලැබෙන බව සඳහන් වෙනවා. එනිසා ඔබත් සිත සකස් කරගෙන පූජා කරන්න. එහි ආනිසංස සංසාරයට එකතු කරගන්නට පුළුවන්.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදුකරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

පින්වත යම් කෙනෙක් කෙලස් කහට රහිත ඒ කියන්නේ කෙලස් කහට නැති සීලය මනාකොට ආරක්ෂා කරනවා ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හිතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය

සියලු සත්වයනි, සසර සියලු දුක් දුරු කරන්නා වූ නිරන්තරයෙන්ම මොක්ෂරස්වී සම්පත්තිය ළඟා කරන්නා වූ මුනීන්ද්‍රයන් වදහල පින් කළ මැනවි. හේතුව පින්කම් කළ නොහැකි කාල 8ක් ඇති හේයිනි.

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

ඉතිහෙට රතන සූත්‍ර දේශනාව මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවා නම් ඔහු රාග ద్వේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහානදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය යමකව

සම්බුදු දහම ගැන සිංහලයෙන් කියූ කවියට නිසක ලෙස සිත පහදවාගෙන අනිත්‍ය වූ පංචස්කන්ධයෙහි අස්තිර භාවය නුවණින් වටහාගෙන නිවනට පැමිණියා වූ සංඝයා වහන්සේ සැට නමකි.

පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩි විය යුතුයි. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පණ්ඩිත වක්කුවේ.

යාළුවනේ දිනපතා පස්වරු පහේ සිට පස්වරු හය දක්වා පුංචි ඔබ වෙනුවෙන් සුදුල ගුවන් විදුලිය තිළිණ කරන ඔබේ කාල හෝරාව මතු දින ලොව දිනන පුංචි අපි සමගයි මේ ඔබ රැඳි

0: යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවා නම් ඔහු රාග ద్వේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහානදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය යම්කවක්
1: බෝමලුව ඇමදීමේ විපාක. ඔබේ ජීවිතයෙන් බෝමලුව කොයිතරම් අවස්ථාවල අතුගාල ඇද්ද? බෝමලුව පිරිසිදු කරන ඇද්ද? පින්වතුනි, එහි ආනිසංස බලන්න කොයිතරම්ද කියලා. විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ සකන්සමජ්ජක නමින් ස්වාමින් වහන්සේ නමක් වැඩ සිටියා. විපස්සී බුදුහාමුදුරුවෝ බුදු වීමට පෙර පළොල් බෝධිය පිරිසුදු කිරීම නිසා උන්වහන්සේට මහා ආනිසංස සමුදායක් ලැබුණා. ඒ ආනිසංස පින්වතුනි මෙහෙම සඳහන් වෙනවා. නිශ්චල වූ සමාධිගත සිත් ඇත්තෙකු වේ. පිරිසිදු පුද්ගලයෙකු වේවි. වැරදි නැති නිර්මල පුද්ගලයෙකු වේ. ශෝක නොදැනී චිත්ත පීඩා දැවිලි නොවේ. කුෂ්ඨ රෝග නොසෑදේ. ගෙඩි රෝග නොසෑදේ. කැසිලි රෝග නොසෑදේ. මීමැස්මොර වසංගත රෝග නොසෑදේ. විතච්චිකානම් වූ සම ගැලවී යන කුෂ්ඨ රෝග නොසෑදේ. දද රෝග නොසෑදේ. සරව ගලන රෝග නොසෑදේ. වැළපීම් නැත්තෙක් වේ. තැති ගැනීම නැත්තෙක් වේ. ඍජු සිත් ඇත්තෙක් බවට පත්වේ. පැහැදිලි සිත් ඇත්තෙක් බවටද පත්වේ. කැමැති කැමැති සමාධීන් වල ලැබීමේ ශක්තිය ඇත්තෙක් බවට පත්වේ. බෝධි සම්මාජ්ජක හිමිට මීට පෙර ජීවිතයකදී බෝමලුවේ ගොඩ ගැසුණු බෝපත් දැකලා එය අරගෙන බැහැරට දැමූ මහා පිනින් පින්වතුනි අනුසස් 20ක් ලැබී තිබෙන බව සඳහන් වෙනවා. ඒ අනුව බැලූ කල ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් තැන්පත් වූ සිතින් නුවණ යොදාගෙන බෝමලුව ඇමදීමෙන් කොයිතරම් ආනිසංස සමුදායක් ලැබෙනවද? අහන්න පින්වතුනි, දුගතියකට නොවැටී දෙව්මිනිස් සැප සම්පත් ලැබේ. උසස් කුලයකම ඉපදේ. මනා ඇඟ පසඟ ඇත්තෙක් වේ. ආරෝහ පරිණාහ දේහයක් ලැබේ. පිරිපුන් අවයව ඇත්තෙක් වේ. විශිෂ්ට රූප සම්පත්තියක් ලැබේ. රන්වන් පාට දේහයක් ලැබේ. මුදු මොලොක් සිවියක් ඇත්තෙක් වේ. සුසිනිඳු සියුමැලි ජීවිතයක් ලැබේ. සිරුරේ දැලිකුණු නොතැවරේ. අවුවෙන් සුළඟෙන් පීඩාවට පත් නොවේ. සිරුරෙන් දහඩිය නොවැගිරේ. කායික මානසික රෝගාබාධ නැත්තෙක් බවට පත්වේ. සතුරන් නැත්තෙක් බවටද පත්වේ. නුවඩු භෝග සම්පත් ලැබේ. ගින්නෙන් ජලයෙන් රජ්ජුරුවන්ගෙන් සුරුන්ගෙන් බියක් නොවේ. තමාගේ සිත නොරිදවෙන සේවක සේවිකාවන් ලැබේ. අකල් මරණයන්ට පත් නොවේ. සියල්ලෝම තමාට සැප කැමැත්තෝම වේ. මහා යසස් ඇත්තෙක් බවට පත්වේ. අවසානයේ මේ පින නිවනටද උපනිශ්‍රේවන බව පින්වතුනි පාලි අපදානයෙහි සඳහන් වෙලා තිබෙනවා. ඔබත් මෙත් සිතින් උතුම් බුදුහාමුදුරුවෝ වැඩ සිටින බෝධින් වහන්සේ වැඩ සිටින බෝ මළුව ගෞරවයෙන් සිත ශ්‍රේෂ්ඨ කරගෙන සිත පිරිසිදු කරගෙන බෝමලුව පිරිසිදු කරන්න.
2: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.

නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

0: සිත සාන්තිය උදා කරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව්මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදුලේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
1: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි,

කල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ අවසරයි. සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් සාන්තියක්ම වේවා කියන උතුම් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදයේ පළ කරන්නේ. ලංකාවාසී හැම දිනාටමත්, මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

Gacchanti sabbe maranaṃ ahañca. Bhūmatma sedæ sitin yuttava sakas karagattavu pūjā dravyan buddha peraherin budu buddha sandaha chaitya rājānan vahanseṭa bodhin vahanseṭa buddha patimā vahanse abiyasa aṭavisī budurajānan vahanseḷā අභියස මල්ලාසන මත තැන්පත් කළා වූ මල් පහන් සුවඳ දුන් දැහත් ගිලන් පස බෙහෙත් බඩු ආදී වූ පුද පූජාවන් අටපිරිකර ආදී පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි පූජා වෙත්වා. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි පූජා වෙත්වා. උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදුගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදුගුණ මෙනෙහි කරන්න.

අපි හැම දිනාම එක විට ගාතාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුතු වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මග හැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති උදුරු සියල්ල මග හැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියන තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගාථා

අපි හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්, දැහැත් ගිලන්පස බිහිත් බඩු, ඖෂධාදී වූයේ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි, පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

ධම්මදස්සී මුනි වඳිනේමි සාදු.

අපි හැමදිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකය ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයත් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්යද්දෘෂ්ටික දෙවියන් දතරාෂ්ට විරුඪ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත් උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකීක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්කාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්ධකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 890ක් රෝග 90ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතා වුන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු. කතං අම්මේහි මං පුඤ්ඤං

තු අපි හැම දිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

උතුම්මු බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සීල දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනය අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරයා පවත්වමු.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
3: සුදිල ගුවන් විදුලිය.
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝගබිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: Kuban Petolia.
1: පහන් පූජා කිරීමේ ආනිසංස. පීමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ අජිත කියලා ස්වාමින් වහන්සේ නමක් සිටියා. එක දවසක් මේ හාමුදුරුව පින්වතුනි තමන්ගේ දෑතින්ම මීතෙල් සකස් කරගන්න. මීතෙල් සකස් කරලා පීමතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරලා සිත තුල මහත් වූ ශ්‍රද්ධාවක් ගෞරවයක් ඇති කරගෙන ශ්‍රේෂ්ඨ වූ සිතින් පීමතුරා බුදුරජාණන් වහන්සේට මේ මීතෙල් පහන පූජා කරනවා. බලන පුංචි පින්කමක්, ඒ පින්කමේ ආනිසංස සමුදාය කොයි තරම්ද කියලා. වාන සත්සියයක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. දෙව්ලොව, මනුලොව මේ ආදී වශයෙන් ඉපදුණු සෑම ආත්ම භාවයකම ඉතාම පිරිපුන් නුවණින් කටයුතු කරන්නට මහා ශක්තියක් ඇති වෙලා තිබෙනවා. අවසානයේ නිවන් අවබෝධ කර ගැනීමට පහන් පූජා කිරීමේ ආනිසංසය උපනිශ්‍රේ වෙලා තිබෙනවා. තව හිටියා පංච දීපිකා තෙරණිය. පෙර බුදුරජාණන් වහන්සේ නමකගේ බුදු සසුනේ මේ පංච දීපිකා තෙරණින් වහන්සේ සිටියා. එක දවසක් කරුවල වූ රැයක බෝධීන් වහන්සේට පිරිසිදු සිතින් ගෞරවයෙන් යුක්තව පින්වතුනි පහන් පහක් පූජා කරන තිබෙනවා. ඒ පහන් පහ පූජා කිරීමේ ආනුසංසය 80 වාරයක් දෙව්ලොවට අධිපති සක්දෙවිඳුගේ බිරිඳ බවට පත් වෙලා ඉපදුණා. දහස් ගණන් සක්විති රජදරුවන්ට අගමෙහෙසිය බවට පත් වෙලා ඉපදුණා. අවසානයේ අප බුදුසසුනේදී සත් අවුරුදු වියේදී නිවන් අවබෝධ කරගන්නට උපනිශ්‍රය වී තිබෙනවා. සකුලා තෙරණියත් එහෙමයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ කාශ්‍යප බුදුරදුන් පිරිනිවීමෙන් පසු උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරල තිබෙන චෛත්‍ය රාජානන් වහන්සේට එක රැයක් එක පහනක් පූජා කරල තිබෙන මේ පහන්නාලෝකේ ආනිසංසය පින්වතුනි මෙන්න මෙහෙම සඳහන් වෙනවා. හැමතැනම ප්‍රදීප දැල්ුණා, දිවස් ලැබුණා, තීක්ෂණ නුවණක් ලැබුණා, යසසින් දිලිසෙන ශ්‍රද්ධාව හා ප්‍රඥාව මනාව පිහිටුණා, උසස් කුල සම්පත් ඇත්තෙක් බවට පත්ව කටයුතු කරා. අවසානයේ උතුම් නිවන අවබෝධ කරගන්න, ධර්මය අවබෝධ කරගන්න කෙනෙසුන් අසන්නට ඒ කළ මහා පින උපනිශ්‍රයක් වී තිබෙනවා. ඒකදීපීය හිමි, ඒකදීපීය කියන හාමුදුරුව සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ චිතකයට එක් පහනක් පූජා කරා. ඒ ආනිසංසය වනපොත අපිට කියා දෙනවා. 31 වාරයක් සක්දෙවිඳු බවට පත් වෙලා තියෙනවා. 28 වතාවක් සක්විති රජ බවට පත් වෙලා තිබෙනවා. තවත් විශේෂ අනුසස් බොහෝමයක් ලබාගෙන තිබෙනවා. පින්වතුනි, ඔබත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ සිහිපත් කරමින් පහන් ආලෝකයේ පූජා කරන්න. ඒ පහන් ආලෝකයේ පූජා කරන විට ඔබේ සිත පිරිසිදු භාවයට පත් කරගන්න. උතුම් බුදු හාමුදුරුවන්ගේ ගුණ හදවතේ ධාරණය කරගෙන පහන පූජා කරන්න. ඔබට ඒ තුලින් මහා ආනිසංසයක් ලැබෙනවා. මේ මා පැහැදිලි කර ඒ ස්වාමින් වහන්සේලාට ඒ ආත්ම භාවයන් වල බලන් ලැබුණ ආනිසංස කොයි තරම්ද කියලා. අපිත් අනාදිමත් කාලයක් තව සංසාරයේ ගමන් කරනවා. උතුම් ධර්මය අවබෝධ වෙන තෙක්, නිවන අවබෝධ වෙන තෙක්, නිවන ලබා ගැනීම තෙක් අපි සසර කටයුතු කරන්නට වෙනවා. ඒ කාල සීමාවේ අපිට නුවණ, ප්‍රඥාව, අවබෝධය මේ සියල්ල ලබාගෙන කටයුතු කරන්නට වෙනවා නිවන් අවබෝධ කරගන්නට. එනිසා මෙවැනි උතුම් පූජාවන් සිදු කරලා ප්‍රාර්ථනාවන් සිදු කරන්න ඔබට ඒ ප්‍රාර්ථනා ඔබේ සිතඟි පරිදි ඉටු කරගන්නට පුළුවන්.
0: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ

වහන්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පෞකිරීමෙන් හොඳක් නොවෙයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු. ආයුබෝවන් දයාපර සහෘද ප්‍රිය ශ්‍රාවක හිතවතුනි, හිතවතියනි, අදත් සිදුල ගුවන් විදුලියේ ඔබ වඩාත් ප්‍රිය කරන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ආරම්භ කරන්නටයි මේ සූදානම. ප්‍රිය ශ්‍රාවක හිත මිතුරු මිතුරියනි, එහෙමනම් මට අවසරයි අදත් ඔබේ සවන්පත් අතර රැඳිමින් තෝරාගත් ගීත කිහිපයක පෙරවදන ඉදිරිපත් කරමින් සහ වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු කරුණු කාරණා සඳහන් කරමින් මේ වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ගෙන එන්නට. ඔබේ සුඳුරු අතීත මතකයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොතයි මේ. මම ආරාධනා කර සිටිනවා මෙතෙන් සිට අප සමග රැඳෙමින් සුභාවිත ගී රස විඳින්නට එක් වෙන්න කියලා.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රසවිඳිමු.

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

මේ ඔබ බැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

නවරස අතරින් ශෘංගාර රසය මහා පුදුම දෙයක්. පෙන්වතුන් එක්වන විටත් වෙන්වන විටත් ඇතිවන්නේ ශෘංගාරයයි. පියේහි විප්‍රයෝගෝ දුක්කෝ ඒ බුදු බණ. ඒ ගැන මම මෙතෙන්දී කතා කරන්න යන්නේ නැහැ. කරුණාරත්න අභිෂේකරයන්ගේ පෙන්වතිය හමුවීමට ඉඩ ලබා දීලා තිබුණේ නැහැ ඔහුට. පෙන්වතා හමුවන්නට ඉඩ නොදී තහංචි පනවා තිබුණා පෙන්වතියට. පෙන්වතියට මේ නිසා මේ දෙදෙනාට තම නිවෙස් දෙකම හිරගෙවල් දෙකක් වගේ තමයි තිබුණේ. පෙන්වතියගේ නිවසට දූතයෙකු යැවීමට රචකයාට අවශ්‍ය වෙනවා. ඒ සඳහා අභිෂේකරයන් තෝරාගන්නේ අපෝරු දූතයෙක්. එන්න මද නලේ යනුවෙන් සුළඟට ආමන්ත්‍රණය කරනවා. සුළඟට බාධා කළ හැකි කෙනෙක් මෙදියත නෑ. ඒ සුළඟට හිමින් සිරුවේ පෙන්වතියගේ කුටියට ඇතුළු වන ලෙසට කියා සිටිය. තම දුක ඇයට පවසන ලෙසට කවියා කියා සිටිනවා. මේ ගීතය කාව්‍ය ගුණයෙන් සපිරි මහා අනර්ග ගීයක්. මහා කවි කාලිදාස මේගය දූතයෙකු කොට සෝක පණිවිඩය පෙන්වතිය වෙත යැගු ආකාරයත් මෙහිදී සිහිපත් කර සිටිනවා. වැහි වලාවක් වෙනුවට මදනල තෝරාගෙන සිය පෙන්වතියට හසුනක් යැව්වේ අපේ කරුණාරත්න අභිෂේකරයන්ය. මෙම ගීතයෙහි කවිතා ගුණය මෙන්ම ගේයතා ගුණය සපිරී තිබෙනවා. තිලකසිරි ප්‍රනාන්දු සංගීතවේදියා භාවපූර්ණ අපූරු ආකාරයෙන් මේ ගීතය ගායනා කොට තිබෙනවා. යුග යුග හදරදි ඒ ජනප්‍රිය ගීතය මෙන්න ගීපද කරුණාරත්න අභිෂේකර සූරීන්, තනුව සංගීතය ගායනය තිලකසිරි ප්‍රනාන්දු.

ඉන්දිය මහාකවි රවින්ද්‍රනාත් තාගෝර් පිළිබඳව නොදන්නා කෙනෙක් නොමිති තරම්. 1913 දී එතුමාගේ ගීතාංජලි කෘතියට නොබෙල් සාහිත්‍ය සම්මානයක් ලැබුණා. ගීතාංජලි කෘතියෙන් සිංහල ගීත ගණනාවක්ම රචනා වී තිබෙන බවත් ඔබට සඳහන් කරන්න කැමැතියි. මා දෝරාගත්තු ගීතයට මේ මා සඳහන් කරන පුද්ගලයන්ගේ සම්බන්ධතාවයක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ මහා කවියෙකු වන පී.බී. අල්විස් පෙරේරා නම් අපේ කවියා මලක් කතා කරයි කියලා කාව්‍ය නිර්මාණයක් රචනා කළා. මේ කවි සිතුවම ගීතයකට ප්‍රතිනිර්මාණය කිරීමට ප්‍රවීණ ගීත රචක ඩෝල්ටන් අල්විස් මහතා සමත් වෙනවා. මේ කලාකරුවන් 3 දෙනාගේ සිහිපත් කිරීම මා මෙහි මොහොතේ සිද්ධ කළේ මෙන්න මේ ගීතය සඳහා මේ 3 දෙනාම කිසියම් මාවතක් විවර කළ නිසා. සරල සුගම රමණීය කවි බස් වහරක් යොදාගෙන තිබෙන මේ ගීතය පද ලාලිත්‍ය අපූර්වයි. මන්සිත් ඇදගන්නවා. රවින්ද්‍රනාත් ටාගෝර් නිර්මාණය කරන්නේ ඉන්දිය ජාතික නිදහස් සටන උපරිම ආකාරයෙන් තිබෙන සමයකයි ගීතාංජලි මහා කාව්‍යය. අපේ පී.බී. අල්විස් පෙරේරා මහතා තමන්ගේ පද්‍ය රචනා නිර්මාණය කරන්නේ අපේ නිදහස් අරගලයේ පවතින කාලයක. මා මේ තෝරාගත්තු ගීතය මෑත භාගයේ ජාතික පුනර්ජීවනය ඇති කිරීමට සමත් වෙලා තියෙනවා. ගීපද ඩෝල්ටන් අල්විස්, තනුව සහ සංගීතය නිර්මාණය පණ්ඩිත් අමරදේව, ගායනය නන්දා මාලිනී.

මේ අවසන් වන්නේ සුදුල ගුවන් මුදිලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රසවිඳමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන සාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

0: කඩයක් පූජා කිරීමේ විපාක. මම ඔබට කියා දෙන්න සඳන්නේ පුංචි පින්කමක මහා ආනිසංස. පෙරහන් කඩයක් කියන්නේ කුමක්ද කියන එක ඔබ කවුරුත් දන්නවා. ඒ පෙරහන් කඩයක් පූජා කිරීමේදී විපාක වශයෙන් කරුණු පහක් ලැබෙනවා. පිනින්දවත් අපදානයට අනුව විමසනකොට පින්වතුනි දීර්ඝායු සම්පත් ලැබෙනවා. සොර සතුරන්ට හිංසා කළ නොහැකි කෙනෙක් බවට පත්වෙනවා. අවියායුධවලින් පීඩාවට පත් නොවන කෙනෙකු බවට පත්වෙනවා. වසවිසවලින් හිංසා පීඩාකාරී නොවන කෙනෙකු බවට පත්වෙනවා. අතුරු මරණයකට පත් නොවන කෙනෙක් බවට පත්වෙනවා. බලන්න කොයිතරම් වටිනා ආනිසංස සමුදායක්ද කියලා. ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්. දීර්ඝායු සම්පත් ලැබෙනවා. දීර්ඝායු සම්පත් ලැබෙනවා කියන ඒ තුල සඳහන් වෙන්නේ ලෙඩ දුක් කරදර බාධක දද වන කුෂ්ඨ කියන මෙන්න මේ රෝගාබාධ වලින් තොර වෙලා ජීවත් වෙන්නත් පුළුවන්. ඒ වගේම තමන් සතුව තිබෙන දේවල් සොරසිතින් පැහැරගන්නේ නැහැ කිසි කෙනෙක්. සොර සතුරු විපත් ඇති වෙන්නේ නැහැ ඔබේ ජීවිතයට. ඒ වගේම අවියායුධ වලින් ඔබට හිංසාවක් පීඩාවක් ඔබේ ජීවිතයට සිදුවන්නේ නැහැ. ඒ වගේම ඔබට කොහේදීවත් කිසියම් තැනකදීවත් වසවිස වලින් හිංසාවක් පීඩාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ යන්නේන ගමන තුට ආරක්ෂා වෙනවා. අතුරු ආන්තරා කරදර බාධක මරණ විපත් පින්වතුනි ජීවිතයට එකතු වෙන්නේ නැහැ. මරණ විපත් එකතු වෙන්නේ නැහැ කියන්නේ අපි ගමනක් යනවා. ගමනක් යන විට වාහනයක හැප්පිලා වෙන කෙනෙක් මරණයට පත් වෙන්න පුළුවන්. එහෙම කල්පනා කරලා බලන්න. ඒ මරණය තමයි අතුරු මරණයක්. තව ජීවත් ඉන්න කාලය තිබියදී සමහර වෙලාවට නිකරුණේ මිය යනවා. අන්න ඒ ස්වභාවයෙන් ඔබ මිදෙනවා කියන එකයි මේ තුලින් සිහිපත් කරන්න. එනිසා ඔබට අවබෝධ වෙනවා පුංචි පින්කමේ ඇති මහා ආනිසංස බලන්න. පෙරහංකඩ පූජාවේ ආනිසංස පහ. හැබැයි එතනත් පෙරහංකඩ ලක්ෂයක් පූජා කරත් ප්‍රතිඵලයක් නෑ පින්වතුනි. සිත සකස් කරගත යුතුයි. ඒ තුලත් සිතුවිල්ල බලපානවා. සිත සකස් කරගෙන ගෞරවයෙන් පූජා කරන්න.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

0: සුදුල ගුවන් විදුලිය සෑම දිනකම රට පුරා ලොව පුරා සදහැවත් ජනතාව වෙත සිත සාන්තිය ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ අසරණ සරණ වූ ත්‍රිලෝතිලක වූ සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල මහා බල මහානිසංස දායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයෙහි ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි මහානිසංස දායකයි මහා බලගතුයි. සදහැව පින්වතුනි පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
1: අවසරයි ස්වාමීන් වහන්සේ.
0: නමස්කාර.
1: නමෝ තස්

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා මට සංවේදී. දැන් මගේ එකම අදිෂ්ඨානය ලෝකයට සේවය කරන්න. මගේ දෑත්, පා, සිත, කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නැහැ.
මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මායේ දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මායේ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ద్వේෂය, මෝහය මා තුලම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව.
මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: වහන්සේ නමකට කුටියක් සාදා පූජා කිරීමේ විපාක. කාරුණික පින්වතුනි, ඔබට මේ කියා දීමට බලාපොරොත්තු වන්නේ මහා පින්කම කානිසංස. සමහර වෙලාවට ඔබේ ජීවිතයෙන් ඒ පූජාවකට ඔබ සම්බන්ධ වෙලා තිබෙන්නට පුළුවන්. ඔබ ආධාර උපකාරයක්, ශ්‍රමදායකත්වයක් දරා තිබෙන්නටද පුළුවන්. සමහර වෙලාවට ඔබේම මුදලින්, ඔබේම දායකත්වයෙන්, ඔබ විසින්ම ඒ උතුම් පූජාවක් සිදු කර තිබෙන්නට පුළුවන්. එහෙමනම් එය සිහි කටයුතු කරගෙන එහි ආනිසංස අපදාන පාලියට අනුව සඳහන් වෙලා තිබෙනවා මෙහෙම. නලකුටි දායක කියන හාමුදුරුව කෙනෙක් නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියා. නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ නලකුටි දායක කියන මේ හාමුදුරුව එක දවසක් නාරද බුදුරජාණන් වහන්සේට බටදඬු වලින් ඉතාම අලංකාරවත් කුටියක් සකස් කරලා පූජා කරනවා. වනාන්තරයේ තියෙන බටදඬු අරගෙන අලංකාරවත් වූ කුටියක් සකස් කරලා ශ්‍රද්ධාවෙන් යුක්තව බුදුරජාණන් වහන්සේට පූජා කරන තියෙනවා. අන්නෙහි ආනිසංස පින්වතුනි, 34 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපිලිලා තියෙනවා. 34 වතාවක් අවසානයේ සඳහන් වෙන්නේ ඒ විදිහට රාජ සම්පත් විඳිමින්, දිව මිනිස් සැප සම්පත් විඳිමින්, ඒ අනුභවයෙන් ධර්මය අවබෝධ කර ගැනීමේ නූන ප්‍රඥාව අවබෝධතාවයේ ඇතිව නිවන් පසක් කර ගැනීමට මහස්සේ පිටුවහලක් වුණ බව සඳහන් වෙනවා. ඒ වගේම තමයි නාලාගාරික ස්වාමින් වහන්සේ. ඒ හාමුදුරු වැඩ සිටි නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ. නාලාගාරික හාමුදුරුව නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියා. එක දවසක් නාරද බුදුහාමුදුරුවන්ට මේ හාමුදුරුව බටකිලියක් සකස් කරලා ඒ මත තන අතුරලා බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. අන්න බලන්න, ශ්‍රද්ධාවෙන් ඒ පූජාව සිදු කිරීමේ ආනුභාවයෙන් 14 වතාවක් දෙව්ලොව සැප සම්පත් වින්දා. 74 වතාවක් සක්විති රජ බවට පත් වුණා. අවසානයේ මහරහත් භාවයට පත්වන්නටද ඒ පින, ඒ ආනුභාවය හේතු වෙලා තිබෙනවා. එනිසා පින්වතුනි, එය මහා ආනිසංස සමුදායක් ගෙන දෙන උතුම් පින්කම. ඒ වගේම තවත් ස්වාමින් වහන්සේ නමක් සිටියා, තිනකුයි දායක යන නමින්, තිනකුයි දායක කියන හාමුදුරුව. මේට කල්ප 91කට පෙර 16ක්ව ඉපදිලා, 16ක්ව ඉපදී කටයුතු කරන සමයේ දිනක් කැලයට යනවා. ඒ වනාන්තරයට ගිය විටක ලී කෑලි 6ක් අරගෙන දෙක දෙක කතිර සිටිනසේ බැඳලා ඒ මත තන අතුරලා කුටියක් සකස් කරලා මහා සංඝරත්නයට පූජා කරා. මේ තිකුණාය දායක කියන ස්වාමින් වහන්සේ වනාන්තරයට ගිය වෙලේ මේ විදියට මේ උතුම් පූජාව සිද්ධ කරා. උන්වහන්සේ විසින්ම එය සකස් කරගෙන මහා සංඝරත්නයට පූජා කරා. පින්වතුනි, ඒ පිදූ පිනෙන් ලැබෙන ආනිසංස මොනවාද කියලා ඔබ දන්නවාද? අසන්න. තවුතිසා දෙව්ලොව දෙව්විමනක් පහළ වුණා කියනවා. ඒ වගේම උපනුපන් තැන තම සිතේ හැටියටම ප්‍රාසාද මන්දිර පහළ වුණා කියලා සඳහන් වෙනවා. බිය නැතිවීම, තැති ගැනීම, ලොමු දැහැ ගැනීම නැත්තෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම යන හැම තැනකදීම සිංහ, ව්‍යාඝ්‍ර, වලස්, මුරුල්ක ආදී සතුන්ගෙන් පීඩාවක් සිදු වෙලා නැහැ. වනාන්තරයේදී යන විට එහෙම සතුන් ඉන්නව නම් ඒ සතුන් ඈත් වෙලා තියෙනවා කියනවා. එවගේම සර්පයන් භූතයන් නාගයන් කුම්භාණ්ඩයන් රකුසන් තමා යන විට මාර්ගයෙන් ඉවත් වෙලා තියෙනවා. අවසානයේ අප බුදුසසුනේදී සාන්ත සුවයට පත් වී නිවන අවබෝධ කරගෙන තිබෙනවා. පණ සද්ධාවෙන් කරපු මේ පින්කමේ ආනිසංස හේතුයි. එනිසා ඔබත් ඔබේ ජීවිතයේ තුලින් පින්තුණු මේ පින්කමකට සම්බන්ධ වෙලා තිබෙනවා නම් ඔබ විසින් මේ පින්කමක් සිදු කරන තිබෙනවා නම් සිත සකස් කරගෙන සිත ශ්‍රේෂ්ඨ කරගෙන ඒ පින්කමේ ආනිසංසය එලෙසින්ම ඔබට ලබා ගන්නට පුළුවන්.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක්, තැතිගැම්මක්, ලොමුදැහැ ගැනීමක්, සැක සංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සයිනයේ වැතිර සිටින මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළසේක. ස්වල්ප මොහොතකින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝගී සුවය ලැබුවහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟා වේවා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.1 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා. ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා. රාජ චෞර සතුරු බියෙන් තොර වේවා. තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා. එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකරක